සංසාර සාගරයෙන් අලස නොවි එතර වන්නට නම් ස්ථිරවම උතුම් වූ මොක්ෂ සම්පත්තිය ලබා ගන්නට නම් පසුන බැස වීරියෙන් යුතුව කුසල

0: පින්වත. හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකව.
1: භික්ෂුන් වහන්සේ 509කගේ සහභාගිත්වයෙන් රජගහනුවර සප්තපර්ණි ගල්ගුහාවේදී පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ අද වැනි පොහෝ දිනකයි. වස් කාල සීමාව තුලදී වෙහෙර විහාරස්ථානවල වැඩි වශයෙන් ආගමික කටයුතු සිදුවන අතර භික්ෂුන් වහන්සේ වස් සමාදන් වීමෙන් අතීතේ පටන් මෙම කාල සීමාවේදී විහාරස්ථානවලම වැඩ වසති. ඇසරපුර පසළොස්වක පොහෝදා විනය කර්ම සිදුකොට වස් එළඹීමට නොහැකි වූ භික්ෂුන් වහන්සේට නිකිණිපුර පසළොස්වක පොහෝ දිනේදී වස් සමාදන් විය හැකිය. එය පසු වස් එළඹීමයි. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමින් වහන්සේ රහත්භාවයට පත් වූයේද අද වැනි දිනකයි.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

0: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා

පින්වත පව් කරන්නා මෙලොවත් ඇවෙනවා. ඒ වගේම පරලොවත් ඇවෙනවා. මෙලව පරලව දෙලොවම ඇවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ඇවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යම

මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. විවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන් විදුලිය සමඟ ඔබ රැඳී සිටින්නේ.
2: සුදුල ගුවන් විදුලිය.

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවෙකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගය
1: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්

0: පින්බර පුර පසළොස්වක පොහෝ දවසෙහි උදෑසන සීල භාවනා වැඩසටහනේ වැඩසටහන ආරම්භ කරමින් මෙතෙන් සිට උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන් කරවීම, කිරියාහාර සම්බුද්ධ පූජාව පූජා කිරීම, බුද්ධ වන්දනා වැඩසටහන මෙහෙවීම සඳහා ඉතාමත් ගෞරවයෙන් යුක්තව අපි ආරාධනා කර සිටිනවා සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර වාණී සුදල ගුවන් උදිරිය නිර්මාතෘ මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේට අවසරයි. ගරු ස්වාමින් වහන්ස,
1: කිරියාහාර සම්බුද්ධ පූජා පූජා කරන්න පැමිණි පිරිස පළමු කොටම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න සාදු කියලා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි.

පෙහෙවත් සමාදන් වෙන කාරුණික පිරිස සාදු කියලා පෙහෙවත් සමාදන් වෙන්න නමස්කාරය කියන්න. යමහං වදාමි තං වදේත බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි

උච්චාසයන මහාසයනා වීරමණී සික්ඛාපදං සමාදියාමි.

සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, දහසක් බුදුන් බුදු වෙන මේ හිමිදිරි පාන්දර ඔබ හැම දිනාම ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයට එකමුතු වෙලා පිරිසක් තිසරණ සහිත පංචශීලයේ සමාදන්ව සිල්ලුතුම් බවට පත් වෙලා, තවත් පිරිසක් අෂ්ටාංග සීලයේ සමාදන්ව පෙහෙවස් සමාදන්ව සිල්ලුතුම් බවට පත් වෙලා අද දවස පුරාවටම සිල්වත් ගුණවත් ජීවිත ගත කරන්නටයි සූදානම බලාපොරොත්තුව මේ හිමිදිරි පාන්දර තථාගත සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේ උදෙසා කිරියාහාර සම්බුද්ධ පූජාව පූජා කරන්නටයි මේ සූදානම බලාපොරොත්තුව. උදේ පාන්දරින්ම පන්සලට එකතු වෙලා තථාගත බුදු පියාණන් වහන්සේට පුද පෙරහැරින් කිරියාහාර සම්බුද්ධ පූජාව රැගෙන ඇවිල්ලා තැන්පත් කළා. දැන් මේ සූදානම් වෙන්නේ බුද්ධ වන්දනාවේ යෙදෙන්නටයි. අපි හැම දිනාම තථාගත සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් හදවතින් මෙනෙහි කරමින් උන්වහන්සේගේ ශ්‍රී නාමයට මේ කිරියාහාර සම්බුද්ධ පූජාව පූජා කරමි. පූජාවිත්වා උතුම් පූජානිසංස බලයෙන් ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. සතුටෙන් සමාදානෙන් වාසනාවන්ත වූ ජීවිත ගත කරන්ට ඔබ හැම දිනාටම මේ ආශිර්වාද ශක්තිය යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

බොහෝමත්ම සැදැහැසිතින් යුක්තව සකස් කරගෙන පුද පෙරහැරින් තථාගත සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අභියසට රැගෙන ආවා වූ මල් පහන් සුවඳ දුන් කිරියාහාර සම්බුද්ධ පූජාව, දැහැත් ගිලන්පස බෙහෙත් බඩු ආදී වූ ඒ පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ නවාරහාදී වූ බුදු ගුණයන් හදවතින් මෙනෙහි කරමු. නවාරහාදී වූ බුදු ගුණ බලයෙන් පින්කමට පැමිණ සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් කායික සුවය ලැබේවා, මානසික සුවය ලැබේවා, අපල දුරු වේවා, ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීම හදවතට ඇති කරගෙන මා කීවාට පසුව මේ ගාථාවන් කියමින් තථාගත බුදු පියාණන් වහන්සේගේ නවරහාදී වූ බුදු ගුණයන් මෙනෙහි කරන්නේ

සම්මා සම්බුද්දති නමෝ විජ්ජාචරණ සම්පන්නෝ

සියල්ලටම සුදුසු වන සීක බුදු රජාණන් වහන්සේගේ

අපි හැම දිනම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම තථාගත බුදු පියාණන් වහන්සේගේ ආශිර්වාද ශක්තිය බලයෙන් නිරෝගී සුවය වේවා. කායික මානසික සුවපත් භාවය

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුත් වන්දනා කරමු. අපළු පද්‍රව දුරු වෙලා ග්‍රහ දෝසාන්ධකාර සියල්ල මගහැරවිලා ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන්.

වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, අද දවසේ ඔබ හැම දෙනාම හිමිදිරි පාන්දරින්ම මේ උතුම් පුදබිමට එකතු වෙලා බොහෝ පින්කම් සිද්ධ කරගත්ත, පින් රැස් කරගත්ත මොහොතක් හැටියට මේ මොහොත පිළිබඳව සිහිපත් කරන්නට පුළුවන්කමක් තියෙනවා. ගොඩාක් පින් සිද්ධ කරගත්ත මොහොතක්. පන්සලට එකතු වෙලා පිරිසක් පන්සිල් සමාදන් වුණා. තවත් පිරිසක් අටසිල් සමාදන්ව අද දවස පුරාවටම සිල්වත් ගුණවත් ජීවිත ගත කරන්නට බලාපොරොත්තුෙන් පසු වෙනවා. ඔබ හැම දිනාම සිදු කරගත්තා වූ කුසල් දහම් දෙවියන්ට, ඒ වගේම ඔබ නමින් මියගිය පුණ්‍යාතීන්ට පින් අනුමෝදන් කරන්නටයි මේ සූදානම. පන්සලට එකතු වෙලා ගොඩාක් පින් කරගත්ත මොහොතක් හැටියට මේ පිළිබඳව සිහිපත් කරමින් මේ ਸਰව ප්‍රකාරයෙන්ම සිද්ධ කරගත්තා උතුම් කුසල් දහම්, ඔබ නමින් මිය පරලෝසපත් වන්ටේ දුන සියලු ඥාති වර්ගයා පින් අනුමෝදන් වේවා. දෙමව්පියන්, ඥාතීන්, හිතවතුන්, ගුරුවරුන්, මිත්‍රයින්, විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ නායක මාහිම්පාණන් වහන්සේලා, දුකින් මිදේවා සැනසෙත්වා කියන උතුම් හැඟීම කල්පනාව හදවතට ඇති කරගෙන අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

දෙවියෝ පින් අනුමෝදන් වේවා. ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන රකින්න ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්‍යද්දෘෂ්ටික දෙවියන්, දෙතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු, විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත්තා වූ පිම්පෙත් අනුමෝදන් වේවා. සතුටු සිත් ඇති ඔබ වහන්සේලා අද කිරියාහාර සම්බුද්ධ පූජා පින්කමේ දායකත්වයේගෙන කටයුතු කරන මේ පින්වත් පිරිස හැම දිනාටම, පින්කමට පැමිණ සම්බන්ධ වෙච්ච ලොකු කුඩා හැම දිනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයේ තුලින් යහපතක් සිතක් සාන්තියක්ම වේවා. කායික සුවපත් භාවයේ ලැබේවා, මානසික සුවපත් භාවයේ ලැබේවා, අපලුව දුරු දුරු වේවා, ග්‍රහ දෝෂාන්ධකාර සියල්ල මගහැරේවා, සතුටින් සමාදානෙන් වාසනාවන්ත වූ ජීවිත ගත කරන්නට ආශිර්වාදේ වේවා. පෙහෙවස් සමාදන්ව පසුවෙන උපාසක උපාසිකාවන්ට දම් පිරිනමන පවුල හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක්ම වේවා. දෙවියෝ පින් අනුමෝදන්ව මේ පින් වලින් සැනසී අපි හැම දිනාටම ආශිර්වාදේ සලසත්වා කියලා අපි කවුරුත් එක්ක දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන්නා වූ ශාන්තුතුම් නිවෙනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනියම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

පින්නතුනි, ඔබ කවුරුත් මහා පුණ්‍ය කර්ම රාශියක් සිද්ධ කරගත්ත පිරිසක්. තථාගත බුදුහාමුදුරුවන්ට කිරියාහාර සම්බුද්ධ පූජාව පූජා කරනවා කියලා කියන්නේ මේ ලෝකේ තනි පුද්ගලයෙකුට, එක් පුද්ගලයෙකුට යමක් පූජා කරලා ලබන්න පුළුවන් ඉහළම ආනිසංස ලබන්න පුළුවන් කමක් තියෙන්නේ වීතරාගී වූ තථාගත සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේට යමක් පූජා කිරීමෙන්. එහි ආනිසංස වචනවලින් කියන්න පුළුවන් කමක් නැහැ. මෙලවත් පරලොවත් සසර පුරාවටමත් සැප විපාක ළඟා කර දෙන්නට තරම් ශක්ති සම්පන්න ප්‍රබල කුසල කර්මයක්. දුන්නොත් දුන්න මිනිසයාට තමයි ලෝකේ ලැබෙන්නේ. ඒක ලෝපවතින විශ්වීය ධර්මතාවයක්. ඒ කියන්නේ පුළුවන් කමක් තියෙනවා නම් ජීවිතේ මේ දීමනාව පුරුදු පුහුණු කරන්න, ඒක ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. ඒ දීමනාවේ ප්‍රාථමිකම අවස්ථාව තමයි තමන් කන පිඟාන හොදලා ඉඳුල් පිඟාන විසි කරනකොට ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් මේ ඉඳුල් පිඟානේ තියෙන ඉඳුල් ටිකත් සතෙකුට ආහාරයක් වේවා කියලා. ඒ තමයි ප්‍රාථමිකම දීමනාව. ඒ කියන්නේ දෙන දීමනාවන් අතර පුංචිම දානේ තමයි සතෙකුට ආහාර පිණිස තමන් කන ඉඳුල් පිඟාන හොදලා විසි කරනකොට ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් මේ ඉඳුල් පිඟානේ තියෙන ඉඳුල් ටික සතෙකුට ආහාරයක් වේවා කියලා ආත්ම 100ක් සැප විපාක ලබන්නට තරම් ශක්ති සම්පන්න කුසලයක් බව බුදුහාමුදුරු දක්කින විභංග සූත්‍රයේ පැහැදිලි කරනවා. එතකොට හිතාගන්න මිනිස්සෙකුට කන්න දුන්නාම කොච්චර සිද්ධ වේද කියලා. සීලයෙන් ගුණයෙන් වැඩි කෙනෙකුට කන්න දුන්නාම කොච්චර පින් සිද්ධ වේද කියලා හිතාගන්න පුළුවන්. එනිසා ඊට වඩා වැඩි අනුශාසනාවක් කරන්නේ මේ ਸਰවප්‍රකාරින්ම සිද්ධ කරගත් උතුම් කුසල් දහම් අපි හැම දිනාටම ශාන්තුතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා, වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ.

0: හැම දිනාටම යහපතම වේවා.
1: හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදස්නාරා මූල මහා විහාරස්ථානයේහි ඒ අවසන් වූ කිරියා අර සම්බුදු පූජාව පූජා කිරීම, සීල සමාදානය, බුද්ධ වන්දනාව කියන වැඩසටහන් සියල්ලම අද දවසේ ඔබ අප කෙරෙහි අනුකම්පා කර දැරියුව ඉෂ්ට සිද්ධ කර දෙනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර වාණී සුදුළු ගුවන්විදුලි නිර්මාතෘ මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ මොහොතෙහි මේ සිදු කර දුන්නා වූ උදාර වූ පුණ්‍ය ශක්තියේ බලයෙන් පූජ්‍යපාද මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේට මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑම සඳහා උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේ සියලු දෙවියන්ගේ ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කර සිටිමු.
2: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදස්නාරා මූල මහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
3: භික්ෂුන් වහන්සේ 509කගේ සහභාගිත්වයෙන් රජගහනුවර සප්තපර්ණි ගල්ගුහාවේදී පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ අද වැනි පොහෝ දිනකයි. වස් කාල සීමාව තුලදී වෙහෙර විහාරස්ථානවල වැඩි වශයෙන් ආගමික කටයුතු සිදුවන අතර භික්ෂුන් වහන්සේ වස් සමාදන් වීමෙන් අතීතේ පටන් මෙම කාල සීමාවේදී විහාරස්ථානවලම වැඩ වසති. ඇසරපුර පසළොස්වක පොහෝදා විනය කර්ම සිදුකොට වස් එළඹීමට නොහැකි වූ භික්ෂුන් වහන්සේට නිකිණිපුර පසළොස්වක පොහෝ දිනේදී වස් සමාදන් විය හැකිය. එය පසු වස් එළඹීමයි. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමින් වහන්සේ රහත්භාවයට පත් වූයේද අද වැනි දිනකයි.

0: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: පහන් පූජා කිරීමේ ආනිසංස. පීමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ අජිත කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. එක දවසක් මේ හාමුදුරුව පින්වතුනි තමන්ගේ දෑතින්ම මීතෙල් සකස් කරගන්නවා. මීතෙල් සකස් කරලා පීමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සිත තුල මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ වූ සිතින් පීමතුරා බුදුරජාණන් වහන්සේට මේ මීතෙල් පහන පූජා කරනවා. බලන පුංචි පින්කමක්, ඒ පින්කම ආනිසංස සමුදාය කොයි තරම්ද කියලා. වාන සත්සියයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. දෙව්ලොව, මනුලොව මේ ආදී වශයෙන් ඉපදුණු සෑම ආත්ම භාවයකම ඉතාම පිරිපුන් නුවණින් කටයුතු කරන්නට මහා ශක්තියක් ඇති වෙලා තිබෙනවා. අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට පහන් පූජා කිරීමේ ආනිසංසය උපනිශ්‍රේ වෙලා තිබෙනවා. තව හිටියා පංච දීපිකා තෙරණිය. පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනේ මේ පංච දීපිකා තෙරණින් වහන්සේ සිටියා. එක දවසක් කරුවල වූ රැයක බෝධීන් වහන්සේට පිරිසිදු සිතින් ගෞරවයෙන් යුක්තව පින්වතුනි පහන් පහක් පූජා කරන තිබෙනවා. ඒ පහන් පහ පූජා කිරීමේ ආනුසංසය 80 වාරයක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ බවට පත් වෙලා ඉපදුණා. දහස් ගණන් සක්විති රජදරුවන්ට අගමෙහෙසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රය වී තිබෙනවා. සකුලා තෙරණියත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිබෙන චෛත්‍ය රාජානන් වහන්සේට එක රැයක් එක පහනක් පූජා කරලා තිබෙනවා. මේ පහන් ආලෝකේ ආනිසංසය පින්වතුනි මෙන්න මෙහෙම සඳහන් වෙනවා. හැමතැනම ප්‍රදීප දැල්ුණා, දිවස් ලැබුණා, තීක්ෂණ නුවණක් ලැබුණා, යසසින් දිලිසෙන ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටුණා. උසස් කුල සම්පත් ඇත්තෙක් බවට පත්ව කටයුතු කරා. අවසානයේ උතුම් නිවන අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න, කෙලෙසුන් නසන්නට ඒ කළ මහා පින උපනිශ්‍රයක් වී තිබෙනවා. ඒකදීපීය හිමි, ඒකදීපීය කියන හාමුදුරුව සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පූජා කළා. ඒ ආනිසංසය වනපොත් අපිට කියා දෙනවා. 31 වාරයක් සක්දෙවිඳු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂ අනුසස් බොහෝමයක් ලබාගෙන තිබෙනවා. පින්වතුනි ඔබත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරමින් පහන් ආලෝකයේ පූජා කරන්න. ඒ පහන් ආලෝකයේ පූජා කරන විට ඔබේ සිත පිරිසිදු භාවයට පත් කරගන්න. උතුම් බුදු හාමුදුරුවන්ගේ ගුණ හදවතේ ධාරණය කරගෙන පහන පූජා කරන්න. ඔබට ඒ තුලින් මහා ආනිසංසයක් ලැබෙනවා. මේ මා පැහැදිලි කර ඒ ස්වාමින් වහන්සේලාට ඒ ආත්ම භාවයන් වල බලන් ලැබුණ ආනිසංස කොයි තරම්ද කියලා. අපිත් අනාදිමත් කාලයක් තව සංසාරයේ ගමන් කරනවා. උතුම් ධර්මය අවබෝධ වෙනතෙක්, නිවන අවබෝධ වෙනතෙක්, නිවන ලබා ගැනීමතෙක් අපි සසර කටයුතු කරන්නට වෙනවා. ඒ කාල සීමාවේ අපිට නුවණ, ප්‍රඥාව, අවබෝධය මේ සියල්ල ලබාගෙන කටයුතු කරන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්නට. එනිසා මෙවැනි උතුම් පූජාවන් සිදු කරලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න ඔබට ඒ ප්‍රාර්ථනා ඔබේ සිතඟි පරිදි ඉටු කරගන්නට පුළුවන්.

එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ත්‍යාදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මිස් සද්ධර්මය ඇසුවහොත් සත්‍ය වශ්‍යයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්තිය සිද්ධ වන්නේමය.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: කැමැත්තින් විස අඹගෙඩි කන්නාසේ ලෝකෙහි ආශාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවය නම් කෙසේ හෝ පින් කිරීමය.
1: සුතිර කුවන් පෙතුලිය.

සදහවත් පින්වතුනි පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතන් සිට සවන් යොමු කරමු.

සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස පිංගතුනි නිකිනි පුන් පොහොය අද වගේ පුන් පොහොව දවසක මේ බුද්ධ ශාසනය තුල ප්‍රථම ධර්ම සංගායනාව එදා සප්තපරණී කියන ගුහාව ඉදිරිපිට 500ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා මෙන්න ධර්මය මෙන්න විනය මෙන්න සම්බුද්ධ ශාසනය කියලා මාස 7ක කාලයක් මේ ත්‍රිපිටක ධර්මයේ සජ්ජායනා කරමින් බුදුරජාණන් වහන්සේගේ මුල් බුද්ධ වචනේ පටන් අවසානි පිරිනිවන් පාන මොහොතේ දේශනා කොට වදාළ අවසන් බුද්ධ වචනේ දක්වා සූවසූ දහසක ධර්මස්කන්ධය සංගායනා කරමින් ස්ථාපිත කරන්නට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහරහතන් වහන්සේලා සිදු කළ ප්‍රථම ධර්ම සංගායනාව සිදු වුණේ අද වගේ පුන් පොහෝ දවසක නිකිනි පුන් පොහෝ දවසක. ඒ වගේමයි මේ සම්බුද්ධ ශාසනය තුළ සිහිනුවණින් අග්‍ර මතක ශක්තියෙන් අග්‍ර ධාරණ ශක්තියෙන් අග්‍ර යමක් ක්ෂණයෙන් වටහා ගැනීමෙන් අග්‍ර බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සියලු කෙලෙසුම් ප්‍රහාණය කරලා උතුම් අරහත්වයට මහරහත් භාවයට පත් උනේ අද වගේ නිකිනි පුන් පොහෝ දවසක. ඒ වගේමයි ශ්‍රී ලාංකීය සම්බුද්ධ ශාසනය තුල අපේ ඉතිහාසය ගත්තහම අපි දන්නවා අද වගේ දවසක වාම යටි දළදා වහන්සේ සුදු බුදුරැස් විහිදෙන ඒ උතුම් දළදා වහන්සේ වැඩ සිටින ලංකා භූමියේ අවසන් රන්දෝලි මහා පෙරහැර සිදුවෙන්නේ අද වගේ පුන් පොහෝ දවසක දළදා පෙරහැර. ඒ වගේමයි ලලාට ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා සේරුවිල මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි වෙන්නේ ලංකා භූමිය අද වගේ පුන් පොහෝ දවසක. මේ කාරණා එක්ක පෝය දවසේ වැදගත්කම ඒහා බැඳිච්ච ධර්ම කාරණා වගේම ඒ කරුණු තුලින් අපේ ජීවිතයට ගන්න තියෙන ඉතාම වැදගත් කාරණා අද අපි මේ ධර්මානුශාසනාවේදී සාකච්ඡා කරන්න කල්පනා කරනවා. පිංගතුනි ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පාවදාලා වෙසක් පුන් පොහෝ දවසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ සතියක් ශ්‍රී දේහයේ මහජන ප්‍රදර්ශනයට තැබුවා. බොහෝ දඹදිව තලයේ රාජරාජ මහා මාත්‍යවරු සද්ධාවන්ත සිව්වන ශ්‍රාවකයන් දින ගණනාවක් පුරා දිවාරෑ නොබලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ ශ්‍රී ශරීරයේ වන්දනා කරගෙන ඔවුන් අවසාන වතාවට ශ්‍රී දේහයට වන්දනා කරගත්ත දෙවියන් අහසේ ඉඳන් මදාරාමල් ඉසිමින් පූජා පවත්වමින් ශ්‍රී දේහයට පූජා පැවැත්තු දින 7කට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේකින් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහයේ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නේ කොහොමද? ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද, අලුත් සිවුරු 500කින් කපු පුළුම් පටල 500කින් ශ්‍රී දේහේ වෙන වෙනම ඔතලා සඳුන් වතුරෙන් දෝණය කළ සුවඳ පැන් ගල්වල ශ්‍රී දේහේ
සිවුරු පන්සියකින් කපපුළුම් පටල පන්සියකින් වෙන වෙනම ඔතනවා. රන් දෙනෙක තැම්පත් කරලා සඳුන් දරවලින් සකස් කරපු සඳුන් චිතකයක් තුළ ශ්‍රීදේහය ආදාහනය කළ යුතුයි. ඒක හැම බුදු කෙනෙක්කුටම සාධාරණ ක්‍රමයක්. පෙර බුදුරජාණන් වහන්සේලා පවා පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රීදේහය ආදාහනය කරලා තියෙන ඒ ක්‍රමයට. එවිතරක් නෙමේ සක්විති රජවරු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතුව මේ ලෝකෙම පාලනය කරන මහා පින්වන්ත රජවරු යම් යම් කාලවල සමහර කල්ප ගානකට එක වතාවක් වෙන්න පුළුවන්. සක්විති රජ කෙනෙක් දිහා ගත්තහම සාමාන්‍ය අපි හිතන විදිහේ සාමාන්‍ය ලෝක බලවතෙක් නෙමෙයි. පංචශීලයේ ධාර්මිෂ්ඨව දසරාජ ධර්මයෙන් ලෝකේ පාලනය කරන අහසින් යන්න පුළුවන් පුණ්‍ය ඉරුදි ඇති සත්ව රත්නයන් පහළ වෙන අහසින් ගිහි හිතූ හිතූ දිශාවට චක්‍ර රත්නේ නැගල අහසින් සිවුරග සේනා පිරිවරාගෙන අහසින් ගිහිල්ලා පංචශීලෙන් රටවැසියන්ට අනුශාසනා කරන්න මගේ රටවැසියන් ප්‍රාණඝාතයෙන් වළකින්න, සුරකමින් වළකින්න, වැරදි කාම සේවනයෙන් වළකින්න, බොරුවෙන් වළකින්න, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න. සක්විති රජුරුවන්ගේ අනසකට ලෝකයක් තමන්ගේ පාලනය තුළ සීලවන්ත කරන්න තරම් දක්ෂ සක්විති රජ කෙනෙක්. ඒ නිසා සක්විති රජුරුව පෘතජ්ජනෙක් වුණත් මිය ගියාට පස්සේ චෛත්‍ය හදලා වන්දනා කරන සුදුසුයි තූපාර පුද්ගලයන් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ සක්විති රජ කෙනෙක් මිය ගියාට පස්සේ සක්විති රජුරුවන්ගේ ශරීරය ඒ විදිහටම තමයි ආදාහනය කරන්න. බුදු කෙනෙක් ගෙනම් සිවුරු පන්සීයකින් කපපුළුම් පටල පන්සීයකින් ඔතනවා. සක්විති රජ කෙනෙක් ගෙනම් රණ සලු පන්සීයකින් කපපුළුම් පටල පන්සීයකින් ඔතන. ඒ විදිහටම සඳුන් චිතකයක් තුළ රන් දෙනක තැන්පත් කරලා ආදාහන කටයුතු සිදු කරන. පින්වතුනි, එදා ශ්‍රීදේහය ආදාහනය කරන්න සෝදානම් කරපු වෙලාවේ දැන් චිතකිටත් නංවල අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේහය එතන වැඩ හිටියා. ඒ වෙනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාමින් අගෙන් අග්‍රම කෙනා, උන්වහන්සේගෙත් උපදෙස් අරගෙන මල් රජ දරුවෝ හතර දෙනෙක් සුදු අතින් සැරසිලා ජටාවල් බැඳලා සුවඳ පැන් වලින් දෝවණේ වෙලා ගිනිමැල හතරක් අරගෙන චිතකේ වටා ප්‍රදක්ෂිනා කරලා චිතකේට ගිනි දල්වන්න සෝදානම් වුණා. ගින්න තියෙනකොටම සැනින් නිවිලා යනවා. මල් රජදරු අට දෙනෙක් ඒත් ගින්න නිවෙනවා, ගිනි දල්වන්න බෑ. මල් රජදරු 16 දෙනෙක් උත්සාහ කරේ ඒත් හරියන්නේ නැහැ. අවසානයේ ගිනි දල්වන්න ගත්ත උත්සාහය නවත්තලා අනුරුද්ධ මහරහතන් වහන්සේගේ විමසන අනේ ස්වාමීනි, ඇයි මේ චිතකෙට ගිනි දල්වන්න කවුද ඉඩ දෙන්නේ නැත්තේ? ගින්න දල්වනකොටම නිවිලා යනවා. උන්වහන්සේ දිවසින් බැලුවා දෙවියන්ගේ අදහස වෙන එකක්. දෙවියනුයි මේ දේ කරන්නේ. ඇයි ස්වාමීනි දෙවියන් ඉඩ දෙන්නේ නැත්තේ? උන්වහන්සේ දිවසින් දෙවියන් සමග සාකච්ඡා කළ දෙවියන්ගේ සිත දැනගෙන මල් රජදරුවන්ට කියනවා, රජදරුවනි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සැරියුත් මුගලන් දෙනම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට පෙරයි පිරිනිවන් පාන. ඊළඟට මේ ශාසනයේ වැඩ ඉන්න ශ්‍රේෂ්ඨතම කෙනා තතිය ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුහාඳුරු වගේම පෙනුමක් තිබ්බ කෙනෙක්. උන්වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 7ක් පිහිටලා තිබිලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට 32ක් තිබ්බා. 32 මහා පුරුෂ ලක්ෂණ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාවානුවර ඉඳන් 500ක් භික්ෂූන් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන පණවිඩේ උන්වහන්සේට දැනගන්න ලැබිලා, හැබැයි බොහෝ දුරක හිටියේ, 500ක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සමග වඩිනවා කුසිනාරාවේ මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනයේට. ඒ ඈතින් වඩිනකොට උන්වහන්සේගේ හිතේ පැතුමක් තියෙනවා. අනේ, මට බොහෝ කාලෙකින් බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්න සිරිපතුල් වන්දනා කරගන්න බැරි වුණා. උන්වහන්සේ පිරිනිවන් පාලා උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න කලින් මට සම්බුදු සිරිපතුල් නළලේ තියාගෙන බුදුගුණ සිහි කරගෙන වන්දනා කරගන්න ලැබේවා කියලා උන්වහන්සේගේ හිතින් හිතනවා. ඒ සිතුවිල්ල දකින්නවා දෙවියන්.
දෙවියන් චිතකට ගිනි දල්වන්න ඉඩ නොදී ගින්න දල්වන කොටම චිතකයේ ගිනි නිවාදමන. ඒවෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනතේ බලාගෙන අපිට ඉන්න වෙනවා කියන කාරණේ අනුරුද්ධ මහරහතන් වහන්සේ පිරිසට දැනුදුරු. බොහෝ පිරිසක් සතුටු නානී බුදුරජාණන් වහන්සේ වගේම පෙනුමක් තියෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එහෙනම් දැන් වඩීවි කියලා හැමෝම මඟ බලාගෙන හිටිය. ටික වෙලාවක් යනකොට 500ක් සංඝ පිරිස පිරිවරා බුදුරජාණන් වහන්සේ වඩිනවා වගේ ඈතට පේන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වගේම පෙනුමක් තිබුණේ. පිරිසට මතක් වුණේ අනේ බුදුරජාණන් වහන්සේ වඩිනවා වගේමයි කියලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එතනට වැඩම කරලා සිවුර ඒකාංශ කරලා පොරෝගෙන චිතකයේ වටා තුන් වතාවක් බුදු ගුණ කියමින් ප්‍රදක්ෂිනා කළ වන්දනා කරා. අද අපි චෛත්‍ය වඳින්නේ. ඒ වගේ බුදු ගුණ කියමින් ප්‍රදක්ෂිනා කරමින් චිතකයේ වටා වන්දනා කරලා උන්වහන්සේ සිරිපතුල් පිහිටි තැනට දන ගහලා චිතකයට නලල තියලා අදිෂ්ඨානයක් කරා. මේ චිතකයේ තුල රන් දෙනේ කපු පුළුම් පටල 500කින් සිවුරු 500කින් ඔතලා ඒ වැඩ සිටින ශ්‍රී දේහේ සිරිපතුල් එළියට නික්මිලා මගේ නලල මත පිහිටාවා කියලා අදිෂ්ඨානයක් කරා. හරිම ආශ්චර්යයි. දින හතකට පෙර වෙසක් පොන් පොහෝ දවසේ පිරිනිවන් පාපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරේ කිසිම වෙනසක් නොවී දින හතක් බුද්ධ අදිෂ්ඨාන බලන්න අපිට හිතා ගන්නවත් බැහැ. දින හතකට පසු ඒ අදිෂ්ඨානයෙන් රන් දෙනවත් නොසෙල්වී චිතකයන් නොසෙල්වී සිරිපතුල් පමණක් රන් දෙනින් එළියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළල මත පිහිටියා. උන්වහන්සේ බුදු ගුණ සිහි කර කර බොහොම සද්ධාවෙන් සිරිපතුල් වන්දනා කරලා චිතකයෙන් අර සිරිපතුල් වලින් හිස ඉවතට අරගෙන වැඳගෙන නැකිටිනවා සමගම චිතකයට දේවානුභාවයෙන් ගිනි දැල්වුණා. කවුරුත් ගිනි දැල්වන්න ලැබුණේ ඉබේම ගිනි ගත්ත. ඔන්න ඔය වෙලාවේ ශ්‍රී දේහය ආදාහණය වෙනකොට සද්ධාවන්ත ධර්මාවබෝධයක් නොලබපු කෙලෙස් ප්‍රහාණය නොකළ ශ්‍රාවකයෝ ඒ අයට සංවේගය දැනෙනවා. ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලා හිටියේ. හැබැයි උන්වහන්සේ හඬා වැළපෙනවා. රහතන් වහන්සේලා තමයි අනිත්‍ය ස්වභාවයේ ලෝක ධර්මතාවය මෙනෙහි කරගන්නේ. සාමාන්‍ය කෙලෙස් සහිත අයට දුක දැනෙනවා හිතට. අනිත් අය හඬා වැළපෙනවා. අනේ ලෝකෙට පහළ වෙච්ච ධම්මැස පිරිනිවන් පෑව. අනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව කියලා හඬා වැළපෙනකොට අර පිරිස අතර මේ සංඝයා බුදුහාඳුරු වෙනුවේ සිවුරු දරාගත් භික්ෂුන් වහන්සේලා අතරින් සිවුරක් දරාගෙන කෙනෙක් ඒ අතරට ඇවිල්ලා කියනවා මොකටද උඹලා අන්න සතුටු යල්ලා ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණා දැන් අපිට මේක කැපයි මේ කකේපයි කියලා නීති දාන්න කෙනෙක් නෑ අපිට ඕන විදියට ඉන්න පුළුවන් කියෝ මේක ඔබ හිතන්න දැන් බොහෝ වෙලාවට අද මෙහිමයි මේ කාලේ මෙහෙමයි කියලා වර්තමානයේ යම් යම් සිදුවීම් ගැන අපි බොහෝ වෙලාවට අපි දකිනවා සමාජ මිනිස්සු යම් යම් විවේචන කරනවා. මේ ලෝක ස්වභාවය බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන වෙලාවේ භික්ෂුවක් හැටියට සිවුරු දරාගත් කෙනෙකු ඒ අතරින් අර රහතුන් වැඩ හිටිය ශ්‍රී දේහේ ගිනි නිවෙන්නත් කලින් ඒ අතරට ඇවිල්ලා මොකටද උඹලා අනන්නේ සතුටු යාලා දැන් අපිට ඕන විදිහට ඉන්න පුළුවන් කියලා. ඒ පාපී ප්‍රකාශ සාමාන්‍ය ඔබ පොත්පත්වල දහම් පාසල් පොත්වල ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත පොත්වල මේ පාපී වචනේ හඳුන්වන්නේ සුබද්දගේ අබද්ද වචන කියලා. ඒ පාපී වචන කීපේ ඒ වචන ටික කන වැටුණා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. උන්වහන්සේට ඇහුණා. උන්වහන්සේ මොහොතෙම අදිෂ්ඨාන කරගත්ත සංඝයා රැස් කරලා සංඝයාව දැනුවත් කරා ආයුෂ්මතුනි අධර්මය බබලන්න පෙර අධර්මවාදීන් බලවත් වෙන්න කලින් ධර්මයේ යටපත් වෙලා ධර්මවාදීන් යටපත් වෙන්න පෙර අවිනේ බලවත් වෙලා අවිනේවාදීන් බලවත් වෙන්න කලින් විනේ යටපත් වෙලා විනේවාදීන් යටපත් වෙන්න කලින් ධර්ම විනය සංගායනා කළ යුතුයි
සංඝයා රැස් කරලා. අන්නේ වෙලාවෙ තමයි ඒ වචනයත් එක්ක පිරිනිවන් පා වදාළන පස්සෙ කුසිනාරාවි ශ්‍රී දේහි ආදාහනය කරන මොහොතේ ඔය වෙච්ච සිදුවීමත් එක්ක තමයි ප්‍රථම ධර්ම සංගායනාවට හේතුව සකස් වුනේ. එතනින් තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මූලිකත්වය ගන්නේ ධර්ම සංගායනාවක් කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ඉක්ම යන අද වගේ නිකිණි පුන් පොහෝ දවසක මේ ධර්ම සංගායනාව සිදු කළ යුතුයි කියලා දැන් දින තීරණේ වෙලා කතිකාවෙක් වෙලා වැඩ කටයුතු සූදානම් වුණා. පින්ගතුනි ඒ සඳහා ස්ථානයක් හැටියට තෝරගත්තේ. ඒ සඳහා සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සැපයුවේ අජාසත් රජුරෝ. දැන් අජාසත් රජුරුව තුලින් අපි තීරුම් ගන්න ඕන එක කාරණයක් තියෙනවා. ඒ තමයි රජුරෝ පාපිස්ටෙක් වෙන්න පුළුවන්. රජුරෝ දුරාචාරි හැසිරෙන කෙනෙක් වෙන්න පුළුවන්. රජුරෝ ආනන්තරි අකුසලයක් කරගත්ත තමන්ගේම පියා මරලා පීතෘඝාතන අකුසලයක් කරගත්ත මරණින්මත් අපාය යන්න ඒකාන්තෙන් අපාය යන කෙනෙක්. ඒක බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා යමෙක් ආනන්තරි අකුසලයක් තමන්ගේ මව මැරීම පියා මැරීම රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම බුදු කෙනෙකුගේ ශරීරය ලේ සෙලවීම සංඝ බේදේ එතකොට මෙවැනි පංචානන්තරි අකුසල් වලින් යම් අකුසලයක් යමෙක් සිදු කරලා තිබුණා ඒ ජීවිතේ ඉන්නකම් කාල බීලා ඉඳි මනසෙන් දුක් වෙවි හැබැයි මරණින් මත්තේ ඊළඟ ජීවිතේ කාන්තෙන් විපාක දෙන ගරුක කර්මයක් කල්පයක් මහා නිරේ අපාය දුක් විඳින සිද්ධ වෙන අකුසලයක් හැබැයි එවැනි අකුසලයක් වුණා කියලා මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට ඔය පවුකාර රජාට එන්න දෙන්න එපා අපේ ආරාමෙට එහෙම කියලා සංඝයා ප්‍රතික්ෂේප කරේ නැහැ. ඔය රජුරවන්ට මේ අපේ ආරාමේ තහනම් එහෙම තහනම් නියෝග දැම්මේ නැහැ. බුදුරජාණන් වහන්සේ පවා අජාසත් දැන් ඔබ දන්නවා මේ බුද්ධ ශාසනයේ පළවෙනි ආරාමෙ කරලා පූජා කරේ බිම්බිසාර රජුරු බණහල සෝවාන් වුණා. බුදුහාඳුරන් මුල් කාලේ අග්‍ර දායකය. ඒ බිම්බිසාර රජුරුවන්ව තමයි වද දීලා මරලා රාජ්‍ය අත්පත් කරගන්නේ අජාසත් කුමාරයා. එතකොට ශාසනික වශයෙන් ගත්තාම එදා හිටපු ගිහි අයට සාමාන්‍ය තර්කානුකූලව සාමාන්‍ය හිතන කෙනෙකුට හිතෙන්න පුළුවා මේ බුද්ධ ශාසනයට බුදුහාමුදුරන්ට අනේ මුල් කාලේ උච්චර උදව් කරපු මුලින්ම ආරාමේ හදර වේලුවනේ පූජා කරපු මේ සංඝයාට දන් පැන් දීපු බිම්බිසාර රජුරුවන්ව නේද වද දීලා හිර කුටියක දාලා මේ අජාසත් කියන මේ පාපිෂ්ට රජා මැරුවේ. ඒ නිසා සංඝයා ඔහු ප්‍රතික්ෂේප කළ යුතුයි. ඇයි බුදුහාමුදුරු ඒ කෙනාට එන්න දෙන්නේ? ඒ වගේ පවුකාර රජවරුන්ව ආරාමෙන් එලවන්න ඕනේ. ඔය වගේ තර්ක විතර්ක කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔහු කරන කර්මවල විපාක ඔහු අරගෙන යයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ගේ ධර්මයේ ධර්මානුකූල භික්ෂුන් වහන්සේලාගේ ක්‍රමේ තමයි මිනිමරුවෙක් ළඟට ආවත් ඔහුට ධර්මී කියන එක. ආනන්තරි අකුසලයක් කරපු කෙනෙක් ආවත් ඔහුට හිත හදාගන්න ඒ මොහොතට ඔහුගේ විපාකෙ ඔහු අරගෙන යනවා. හැබැයි ඔහුට ධර්මී කියලා ඔහුගේ හිත සනසන එක. කවුරු ආවත් රජා වුණත් හිඟන්නෙක් වුණත් සාමාන්‍ය මිනිස්සෙක් වුණත් පූජනීය තැනකට සිද්ධාස්ථානයකට භික්ෂුන් වහන්සේලා මුණ ගැහෙන්න බුදුහාඳුරු මුණ ගැහෙන්න ඒ එන හැම කෙනාටම ධර්මයෙන් අනුශාසනා කිරීම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ යුතුකම. එතකොට එදා බුදුරජාණන් වහන්සේ අජාසත් රජතුමාට පිහිට වුණා. බුදුහාඳුරෝ ප්‍රතික්ෂේප කරේ නැහැ. ඔහු තමන්ගේ වරද පිළිගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හඬා වැළපෙමින් තමන්ගෙන් වෙච්ච වැරදි අඩුපාඩු බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පාපොච්චාරණය කරමින් හඬා වැළපුණා. බුදුරජාණන් වහන්සේ ඔහුට දහම් දෙසු දේශනාව බුද්ධ දේශනාවල බොහෝ සූට දේශනා ප්‍රමාණයක් තියෙනවා. අජාසත් රජුරවන්ට බුදුහාඳුර දේශනා කරපු දේශනා
තැන් බලන්න එහෙම කෙනෙකුට කරුණාව අනුකම්පාව දැක්වීම තුළ ඔහු කොච්චර බුදුරජාණන් වහන්සේ ගැන අවසාන කාලෙ සද්ධාවක් ඇතිකර ගත්තද කියන්නේ. අජාසත් රජ්ජුරුවෝ තරන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කාලෙ වෙනකොට සද්ධාවන්ත රජෙක් පෘතජ්ජනයන් අතර මනුලව දකින්නෑ කියලා සක්‍රදේවියන් අජාසත් රජ්ජුරුවන්ගේ සද්ධාව දැකලා ප්‍රකාශයක් කරන. මේක ධර්මයේ සඳහන් වෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට සක්‍රදේවියන් කියනවා පෘතජ්ජනයන් අතර. ඒකට හේතුව සෝවාන් වෙන්න පෙර පිනක් තිබිලා තියෙනවා. හැබැයි ඊට පෙර පාපමිත්‍ර සේවනයේ නිසා පීට්‍රු ඝාතන අකුසලයක් කරගෙන සෝවාන් වෙන්න තිබ්බ පින වහගත්තා. ආනන්තරි අකුසලයක් කරපු කෙනෙකුට ඒ ජීවිතේ ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව ඇහිලා යනවා. හැබැයි පෘතජ්ජනෙක් හැටියට වුණත් සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ තරම් කෙනෙක් මනුලෝ හිටියේ නෑ කියන අන්තිම කාලේ. පින්ගතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන ආරංචිය අජාසත් රජුරවන්ට කන වැටෙද්දී රාජකීය අමාත්‍යරු කල්පනා කරා මේ පණවිඩේ නම් රජුරවන්ට කියද්දි රජුරෝ මැරිලා වැටෙන්නත් පුළුවන්. රජුරවන්ට මේ වගේ අසනීපයක් තියෙනවා. ඒ නිසා බේත් ඔරු තුනක් හදලා ඒ බේත්තරුවට කරවටක් බස්සලා රජ්ජුරුවන්ට වෛද්‍යවරු වට කරගෙන තමයි පණවිඩේ දැනුම් දුන්නේ. තුන් වතාවක් සිහිසුන් වුණා කියන්නේ. ඒ අජාසත් රජ්ජුරුව තමයි ප්‍රථම ධර්ම සංගායනාවට රාජ අනුග්‍රහය දුන්නේ. එහෙමනම් අද ඔබ මම මේ බණ අහන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගානක් පුරා. අද අපි බුද්ධ දේශනා පොත්පත්වලින් හරි ශ්‍රවණය කරන්නේ කියවන්නේ මේ ධර්මයේ ආරක්ෂා වුණේ 80 දහසක ධර්මයේ සංගායනා කරන්න. එදා සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දෙමින් ඒ කටයුතු සියල්ල සංවිධානය කරන්න මූලිකත්වයේ ගත්තේ මේ අජාසත් රජුරු. බලන්න රජ කෙනෙක් සම්බුද්ධ ශාසනය තුළ අර වගේ ආනන්තරි අකුසල් කරපු රජ කෙනෙක්. සාමාන්‍ය ගත්තු මිනී මරුවේ තමන්ගේ පියා මරපු රජේ බුදුහාඳුරන්ටත් මුල් කාලේ හතුරුකම් කරපු රජේ දේවදත්තත් එක්ක එකතු වෙලා බුදුරජාණන් වහන්සේව මරන්න තරම් සැලසුම් හදපු රජෙක් මේ. හැබැයි ඒ රජුරුවන් මොනතරම් දමණය කරලා ඔහුගේ ජීවිතේ ඒ පාපී අකුසල් මොනතරම් ජීවිතේ වෙනස් කරන්න මේ උතුම් ධර්මය බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයන්ට මේ ධර්මයට හැකියාව ලැබුණත් පින්නතුනේ අද වගේ නෙකිනි පුන් පොහෝ දවසක 500ක් මහරහතන් වහන්සේලා සංවිධානය වුණා මේ ධර්ම සංගායනාව සිදු කරා. සප්තපරණී ගුහාව ඉදිරිපිට අදත් දඹදිව ගිය කෙනෙකුට රජගහනුවර සප්තපරණී ගුහාව පිහිටි තැන එතන ඉදිරිපිට දකින්න පුළුවන්. බොහෝ අය ගිහිල්ලා වන්දනා කරලා ස්ථානෙට ගිහිල්ලා ඒ ධර්ම සංගායනාව පවත්වපු ආකාරය සිහි කරලා වන්දනා කරලා එනවා. ඒ ගුහාව ඉදිරිපිට මේ ගුහාව අස්සේ නෙමෙයි ඉදිරිපිට හදපු මණ්ඩපයක් මත තමයි ඒ සංගායනාව සිදු වුණේ. එතකොට මේ වෙනුවෙන් එදා වැඩ හිටිය ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේලා 500ක් තෝරගත්තා. හැබැයි ආනන්ද හාමුදුරුවෝ අවශ්‍යම කෙනෙක් උන්වහන්සේ වෙනකොට සෝවාන් කෙනෙක් හැටියට විතරයි හිටියේ. බුදුහාඳුරු පිරිනිවන් පානකොට ආනන්ද හාමුදුරුව රහත් වෙලා හිටියේ නැහැ. භික්ෂුන් වහන්සේලා ආනන්ද හාමුදුරුවන්ව උනන්දු කරා. ආනන්දේ සංගායනාවට සියල්ල දැන් සූදානම්. ලබන ඇසල පුන් නිකිනි පුන් පොහෝ දවසේ සංගායනාව පැවැත්වෙනවා. සප්තපරණී ගුහාව ඉදිරිපිට ඔබ නැතුව මේක කරන්න බෑ. ඔබ තමයි ධර්මයේ දරාගත්ත කෙනා ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ. ඔබ තමයි ධර්මයේ හොඳින් මතක තියාගෙන 84,000ක ධර්මස්කන්ධි දරාගෙන ඉන්නේ. ඔබ අවශ්‍යම කෙනෙක්. නමුත් ඔබ කෙලෙස් සහිත කෙනෙක් හැටියට සංගායනාවේ වාඩි වුණොත් අනාගතේ කවුරු හෝ අන්‍ය තීර්ථකයන් මේ ශාසනයට චෝදනා කරන්න බලාගෙන ඉන්න අය අනාගතේ හරි කියාවි
ඔය සංගායනාව කෙලෙස් සහිත අයත් වාඩි වෙලා හිටිය. ආනන්ද හාමුදුරුව මුල් කර ලැගිල්ල දෙක් කරයි. ඒ නිසා සතර අගතියෙන් යුක්තයි. ඔය සංගායනාවට තමන්ගේ අදහසුත් දාලා ඔය ඕක හරියට පිළිගන්න බෑ කියලා කවුරු හරි චෝදනා කරයි. ඒ නිසා රහතන් වහන්සේලාගෙන්ම නික්ලේශී උත්තමයන් වහන්සේලාගෙන්ම මේ සංගායනාව සිදු කළ යුතුයි. ඔබ වහන්සේ වීර්ය වඩන්න. ඔබ වහන්සේ කොහොමාර වීර්ය වඩන්න. ආනන්ද හාමුදුරුවෝ උනන්දු කරා. උන්වහන්සේ සංගායනාව පැවැත්වෙන්නේ හෙටනම්. කලින් දවසේ රාත්‍රී උන්වහන්සේ හිත හදාගෙන භාවනා කරන්න පටන් ගත්තා. පින්වතුනි ආනන්ද හාමුදුරුවෝ ගැන ධර්මයේ සඳහන් වෙන උන්වහන්සේ බොහොම සංවේදී කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් වැඩිපුරම කියවෙච්ච වචනේ ආනන්ද කියන වචනේ. අවුරුදු 25ක් බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ. ඒ වගේම ඊට කලින් බුදුහාඳුරු බුදු වෙච්ච තැන ඉඳන් දේශනා කොට වදාළ සියලු දේශනා ආනන්ද හාමුදුරන්ට බුදුරජාන් වහන්සේ නැවතත් දේශනා කරා. ආනන්ද හාමුදුරු තමයි 84 දහසක ධර්මස්කන්ධෙම දරාගත්තේ. උන්වහන්සේගේ ඉල්ලීම. උන්වහන්සේ නැති තැන යම් දේශනාවක් කරාද ඒ දේශනාව නැවත බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහි කළ යුතුයි. මොකද උන්වහන්සේ තමයි මේ දේශනා කටපාඩමින් දරාගෙන අනාගතේ අරගෙන යන සසර පාරමී පුරාගෙන එන කෙනා. ආනන්ද උණු පැන් ටිකක් ලෑස්ති කරා. ආනන්ද සිසිල් පැන් ටිකක් ලෑස්ති කරා. ආනන්ද තථාගතයන් වහන්සේ චාරිකාවක පිටත් වෙනවා ගමනට සූදානම් කරන් පාට සිවුරු සූදානම් කරා. බුදුරජාණන් වහන්සේ දවසට කී වතාවක් නම් ආනන්ද කියලා බුදුමුවින් කතා කරනවා. ආනන්ද හාමුදුරුව මේ ගැන සිහි කර කර අනි අද තථාගතයන් වහන්සේ වැඩ සිටියනම් මේ වෙලේ උන්වහන්සේ දහම් දෙසන වෙලාව, මේ වෙලාවේ උන්වහන්සේ සක්මන් කරන වෙලාව, මේ වෙලාවේ උන්වහන්සේ පැම් පහසු වෙන වෙලාව, ඒව සිහි කර කර ආනන්ද හාමුදුරුව දුක් වෙවි පසුතැවි තැවි හඬා වැළපෙමින් හිටියේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් යන තැන සංගායනාවට කටයුතු සූදානම් කරලා කටයුතු ඔන්න මෙන්න තියෙද්දී භික්ෂුන් වහන්සේලා ආනන්ද හාමුදුරුවෝ නැවත නැවත උනන්දු කෙරුවා. ආනන්ද ඔබ වීර්ය වඩන්න, මේ සංගායනාවට ඔබ අවශ්‍යමයි. ඊට පස්සේ තමයි උන්වහන්සේ හිත හදාගෙන ධර්මය මෙනෙහි කරමින් එදා දවසේ භාවනා කරේ. පින්වතුනි සංගායනා සභාවේ උදෑසන රාත්‍රී වීරිය වඩලා භාවනා කරලා ධර්මයේ මෙනෙහි කරලා සංගායනා සභාව පැවැත්වෙන දවසේ උදෑසන සතර ඉරියව්වෙන් තොරව කෙලෙසුන්ගෙන් මිදලා රහත් උනේ. ඔබ ආනන්ද හාමුදුරුවෝ ගැන මේ කාරණේ අහලා ඇති. සතර ඉරියව්වෙන් තොර රහත් උනා කියලා. සාමාන්‍යයෙන් කෙනෙක් ධර්මයේ භාවනා කරන ඉරියව් තියෙනවා, වාඩි වෙලා භාවනා කරනවා, හිටගෙන සක්මනේ භාවනා කරනවා, නිදාගෙන ඉන්න ඉරියව්වෙන් භාවනා කරනවා. මෙන්න මේ ඉරියව් හතර තිට්ටං චරන් නිසින්නවා සයානවා භාවනා කරන ඉරියව් හතර. හැබැයි ආනන්ද හාමුදුරුවෝ රහත් වෙන්නේ උන්වහන්සේ ධර්ම මානසිකාරේ ධර්මෙන් නිතර නුවණින් විමසමින් ධර්මයේ දරාගෙන ඉන්න කෙනා එදා භාවනා කරලා ධර්මයේම මෙනෙහි කර කර උන්වහන්සේ ඇවිදගෙන ඇවිල්ලා ඇදේ වාඩි වුණා. හිස කොට්ටෙට තියලා ඇලවෙන්න ධර්ම මානසිකාරේ එක පාදයක් ඔසවලා කොට්ටෙට හිස තියන්න ඇලවෙනවා සමගමයි උන්වහන්සේගේ හිත කෙලිසුන්ගෙන් මිදිලා උතුම් අරහත්ත්වයටපත් වෙන්නේ. එතකොට ඒකෙදි ඔබ තේරුම් ගන්න ඕනේ මේ ඉරියව්ව නිසා රහත් වුණා නෙමෙයි. කොට්ටෙට ඔළුව තියන්න සූදානම් වෙන එක රහත් වෙන්න ක්‍රමයක් නෙමෙයි. ඒ වෙලාවේ උන්වහන්සේගේ හිත තිබුණේ ධර්ම මානසිකාරේ. යෝනිසෝ මානසිකාරේ ධර්මයේ හිත පිහිටලා ධර්මයේ මෙනෙහි කරමිනොයි උන්වහන්සේ ඒ නිදාගන්න ඉරියව්වට කය යොමු කරේ. ඉරියව් වෙනස් වීම දකිමින් අනිත්‍ය මෙනෙහි කරමින් ධර්ම මානසිකාරේ. එනිසා ධර්ම සම්මර්ෂණේ ධර්ම මානසිකාරේ තුල ඕනම මොහතක හිත කෙලිසුන්ගෙන් මිදලා ධර්මාවබෝධයට හිත සකස් වෙන්න පුළුවන්. අද වගේ පුන් පොහෝ දවසක නිකිනි පුන් පොහෝ දවසේ උදෑසන ආනන්දයන් වහන්සේ කෙලිසුන්ගෙන් මිදිලා ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා.
උන්වහන්සේ කල්පනා කරා, මම සාමාන්‍ය කෙනෙක් හැටියට ඇවිදගෙන සංගායනා සභාවට ගිහිල්ල වාඩි වුණොත් අනෙක් අය මං ගැන සැක කරාවි. උන්වහන්සේ වීර්ය වැඩුවේ නෑ, රහත් වෙලා නෑ, ඔන්න සෝවාන් වෙලා විතරයි ඉන්නේ. උන්වහන්සේ සංගායනාවේ ඇවිල්ලා වාඩි වුණා. ඒ නිසා සියලු දෙනාට උන්වහන්සේගේ නික්ලේශී භව ඔප්පු කරමින් උන්වහන්සේ සංගායනාවේ වැඩ සිටින්න පෙළහර පෑමක් සිදු කරා සංගායනා සභාව. අද වගේ දවසක උන්වහන්සේ වැඩ සිටිය තැනින් අභිඥා පාදක ධ්‍යානයකට සමවැදිලා පොළොව ඇතුලෙන් කිමිදිලා සංගායනා සභාවේ තමන්ගේ ආසනයේ මතින් මතුවෙලා අහසට පැන නැගලා අහසේ පළඟක් බැඳගෙන වැඩ ඉඳලා පෙළහර පාලා තමයි කියනවා උන්වහන්සේ ආසනයේ මත වැඩ සිටි. සියලු දෙනා සැක දුරු කරගත්තා. ආනන්දයන් වහන්සේ උතුම් අරහත්වයට පත් වෙලාමයි මේ වැඩම කරේ කියලා 500ක් රහතන් වහන්සේලා සූදානම්. අද වගේ පුන් පොහෝ දවසක රජගහනුවර සප්ත පරිණී ගුහාව ඉදිරිපිට, හැබැයි මූලිකත්වයේ ගත්තේ මේ බුද්ධ ශාසනය තුළ බුදුහාඳුරු පිරිනිවන් පානකොට හිටිය ශ්‍රේෂ්ඨතම කෙනා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් 500ක් රහතන් වහන්සේලා එකතු වෙලා මෙන්න ධර්මය, මෙන්න විනය, මෙන්න සම්බුද්ධ ශාසනය කියලා බුද්ධ දේශනා සියල්ල සජ්ජහායනා කරමින් සංගායනා කරලා වෙන වෙනම කොටස්වලට දැන් අද අපි මේ නිකාය හැටියට දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා එතන නිකාය කියන්නේ කොටස. දීර්ඝ දේශනා ඇතුළත් කොටස අවුරුදු 45ක් පුරා දේශනා කරපු බුද්ධ දේශනා අතර දීර්ඝම දේශනා ඇතුළත් කොටස දීඝ නිකාය. මධ්‍යම ප්‍රමාණි දේශනා ඇතුළත් කොටස මජ්ඣිම නිකාය. විශේෂ මාතෘකා යටතේ එකතු කරගත් දේශනා පෙළ ගැස්ව සංයුත්ත නිකාය. අංක වශයෙන් පිළිවෙලට උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා එකක් ගැන ඒකක නිපාතේ, කොටස් දෙකක් ගැන දුක නිපාතේ, කොටස් තුනක් ගැන තික නිපාතේ, කොටස් හතරක් ගැන චතුත්ත නිපාතේ. මේ විදිහට අංක පිළිවෙලින් උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා අංගුත්තර නිකාය. ඊළඟට කුද්දක නිකාය යටතේ කොටස් ගොඩාක් තියෙනවා. ධම්මපද, උදාන, ඉති උත්තක, තීර තේරී ගාථා, පේත වත්තු, විමාන වත්තු, සුත්ත නිපාතේ, කුද්දක පාඨ, ජාතක පාළි, මේ වගේ කොටස් ගණනාවක් වෙන වෙනම එකතු කරලා පොදු නමක් තිබ්බ කුද්දක නිකාය. ඊළඟට විනය දේශනා, පරාජිකා, පාලි පාචිත්ති, පාලි පරිවාර, පාලි චුල්ලවග්ග, පාලි මහාවග්ග, පාලි, මේ වගේ වෙන වෙනම සංගායනා කරලා ඒවා වෙන වෙනම කොටස් වශයෙන් නම් කරා. එතකොට මේ අතර අභිධර්මයේ පව සංගායනා වෙලා තියෙනවා. අපි ධර්ම විනය කියලා කිව්වට ධර්මයේ ධර්ම අභිධර්ම හැටියට, විනය අභිවිනය හැටියට හැඳින්වෙන. මොකද අපිට පේන ආනන්ද හාමුදුරන්ගේ තේර ගාථාවේ සඳහන් වෙනවා, උන්වහන්සේ පිරිනිවන් පාන පෙර දේශනා කරනවා, මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා 82,000ක ධර්මස්කන්ධ මන් ධාරණය කරගත්තා. ශ්‍රාවක දේශනා හැටියට 2000ක් ධර්මස්කන්ධ මන් දරාගත්තා. මා දරාගෙන ඉන්න සම්පූර්ණ ධර්මස්කන්ධය 84,000යි කියලා ආනන්ද හාමුදුරු පිරිනිවන් පාන පෙර තීර ගාථාවේ සඳහන් වෙනවා. ඒ 84,000ක ධර්මස්කන්ධේ බෙදෙන්නේ සූත්‍ර පිටකයේ ධර්මස්කන්ධ 21,000යි. විනය පිටකයේ ධර්මස්කන්ධ 21,000යි. එතකොට 21,000 දෙකක් කියන්නේ 42,000යි. ඊළඟ 42,000ම එන්නේ අභිධර්ම පිටකයට. එහෙමනම් ආනන්ද හාමුදුරු පළවෙනි ධර්ම සංගායනාවේදී ඒ 84,000ක ධර්මස්කන්ධෙම සංගායනා කරා කියන්නේ අභිධර්මයත්, සූත්‍ර, විනය, මේ සියල්ල සංගායනා වුණා. එහෙම සංගායනා කරලා ඒ රහතන් වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවල් හිටිය ඒ අයට කොටස් වශයෙන් පැවරුවා, මෙන්න මේ කොටස කටපාඩමින් සජ්ජහායනා කරගෙන පරම්පරාවෙන් ඉස්සරහට අරගෙන යන. මොකද පින්නතුනි ඒ කාලේ පොත්වල ලියලා අද වගේ පිටපත් කරලා සටහන් තියාගෙන එහෙම ක්‍රමයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තිබ්බේ. සුතා හොඳට අහන, දතා ඇසුදී ධාරණය කරගන්න, වචසා පරිචිතා වචනින් පුරුදු කරනවා,
මනසානු පෙක්කිතා නුවනින් විමසනෝ දිට්ඨියා සුප්පට විදයක තමන්ගේ අවබෝධයක් බවට පත් කරගන්න. එනිසා අද වගේ නිකිනි පුන් පොහෝ දවසක මේ ධර්මී සංගායනාවනේ ප්‍රථම ධර්ම සංගායනාව සප්ත පරණී ගුහා ඉදිරිපිට මාස හතක් පැවතුන. අජාසත් රජ්ජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහයි මූලිකත්ව යටතේ මේ ධර්ම සංගායනා පවත්වල මෙන්න ධර්මයේ මෙන්න විනේ මෙන්න සම්බුද්ධ ශාසනය කියලා ස්ථාපිත වුණ. ඒ වගේම ආනන්ද හාමුදුරු ආනන්දයන් වහන්සේ උතුම් අරහත්ත්වයට පත්වෙච්ච පුන් පොහෝ දවස උන්වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටියා කියලා සඳහන් වෙන ආනන්ද හාමුදුරු ඒ කාලේ අදට වඩා දීර්ඝ ආයුෂ තිබුණා. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. මේ සම්බුද්ධ ශාසනයේ වැඩිම කාලයක් වැඩ සිටි බක්කුල මහරහතන් වහන්සේ උන්වහන්සේ අවුරුදු 160ක් වැඩ ඉඳලා තියෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභින්ගෙන් අග්‍රම කෙන අවුරුදු 150ක් වැඩ හිටියා. ඊළඟට ආනන්ද හාමුදුරුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටියා. විසාකා උපාසිකාව අවුරුදු 120ක් ජීවත් වුණා. එතකොට මේ වගේ අපිට පේනවා අදට වඩා එදා ආයුෂ වැඩි කාලයක්. බොහෝ ආයුෂ දීර්ඝ ආයුෂ වින්දනය කරා. තී අතර විශේෂයෙන් බක්කුල මහරහතන් වහන්සේ ගැන සිහිපත් කරද්දී අද නිකිනි පුන් පොහෝ දවසේ හවස් වරුවේ ඔබ දන්නවා අපි හොරණ සීල සුවර්ණ ගිලම්බෙක්සු මධ්‍යස්ථාන පුණ්‍ය භූමිය ගිලම්බෙක්සුන් වහන්සේලා වෙනුවෙන් රෝහලක් බඳු ආයතනයක් අපි ඉදි කරලා භික්ෂුන් වහන්සේලා 35 නමක් පමණ නිවාසිකව නවත්තගෙන සියලු වෛද්‍ය ප්‍රතිකාර කරමින් අපි ආයතනය පවත්වගෙන යන මේ අසීරු කාලයක් අපි කාටත් අමාරුයි. නමුත් මේ අසීරු කාලේ මේ කොරෝනා වසංගත කාලේ මේ ආර්ථික ප්‍රශ්න තියෙන කාලේ පවා අපි ගිලම්බෙක්සුන් වහන්සේලා බොහෝම ගෞරවයෙන් සද්ධාවෙන් උන්වහන්සේලාගේ වෛද්‍ය ප්‍රතිකාර සිදු කරමින් රැක බලා ගනිමින් සීලසුවර්ණ පුණ්‍ය භූමිය කටයුතු පවත්වගෙන යන ඒ පුණ්‍ය භූමිය අපි බක්කුල මහා සෑය නමින් බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් අඩි 130ක් පමණ උස චෛත්‍ය ඉදි කරනවා. මේ චෛත්‍ය කටයුතු අපි දැන් වසර කීපයක් මේ චෛත්‍ය ඉදිකිරීම කටයුතු සිදු කරන නමුත් පසුගිය කාලේ මේ වසංගතය සමග ඇතිවෙච්ච රටේ ආර්ථික ප්‍රශ්නත් එක්ක අපි චෛත්‍ය කටයුතු යම් ප්‍රමාද කරන්න සිද්ධ වුණා. මොකද අපි බොහෝ සමාජ සේවා කටයුතු වලට මුල් තැන දුන්නා. ගිලම්බෙක්සුන් වහන්සේලා රැකගන්න, උන්වහන්සේලා ආරක්ෂා කරගන්න අපි මූලිකත්වයේ දුන්නා. බක්කුල මහා සෑය කටයුතු බොහෝමයක් දැන් අවසන් අදියරේ පවතින්නේ. ඉතින් ලබන වර්ෂය වෙනකොට බක්කුල මහා සෑය සම්පූර්ණයෙන් අවසන් කළ සම්බුද්ධ ශාසනයට පූජා කරන්න අපි කටයුතු සිදු කරනවා. මේ දිනවල චෛත්‍ය අවසන් නිර්මාණ කටයුතු, පිළිම නිර්මාණ කටයුතු සිදු කරනවා. මේ බක්කුල මහා සෑය ඉදිරිපිට අද හවස් වරුවේ මරණයට කැපවෙච්ච ගවයන් බොහෝ පිරිසක් 7 දිනක් පමණ අපි නිදහස් කරගත්තා. අද හවස ඔවුන්ට අභය දාන පින්කමක් සිදු කරනවා. ඒ වගේ අපි සෑම පුන් පොහෝ දවසකම මරණයට කැපවෙච්ච ගවයන් නිදහස් කරලා ඒවා යම් අධීක්ෂණයක් මත ඉතා දුප්පත් අසරණ ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහ කරන පවුල්වලට බාර දීලා ඒ වගේ මේ කටයුතු පසු අධීක්ෂණයෙන් ඒ ගැන සොයා බලන අපි වැඩපිළිවෙලක් අපි උතුම් සත්කාරයට තියොදලා තියෙනවා. ඒ වගේම අද හවස් හරුවේ බක්කුල මහා සෑ ඉදිරිපිට බක්කුල මහා සෑ වන්දනා පින්කමක් රාත්‍රී කාලේ පැවැත්වෙනවා. ඉතින් ඒ නිසා අද නිකිනි පුන් පොහෝ දවසේ හොරණාවට ඒ ආශ්‍රිත සැදැහැවතුන්ට සම්බන්ධ වෙන්න පුළුවන් අය අපි දන්නවා පසුගිය කාලවල පින්කම් වලට අනුවමනාව තිබුණත් මේ ඇතිවෙච්ච තෙල් ප්‍රශ්න ගමන් බිමන් අපහසුතා නිසා බොහෝ දෙනෙකුට යන්නේ අපහසු වුණා. ඒ නිසා පුළුවන් අයට අපි ආරාධනා කරනවා අද හවස් වරුවේ බක්කුල මහා සෑය සිදු කරන බක්කුල මහා සෑය වන්දනා පින්කම රාත්‍රී කාලේ පින්කමට සම්බන්ධ වෙන කපෘප් පූජා, සුද දුම් පූජා ආදී පින්කම් එක්ක සිදු කරන බක්කුල මහා සෑය පින්කම, ඒ වගේම මේ බක්කුල මහා සෑයේ තැන්පත් කරන උත්තම ධාතුන් වහන්සේලා, සර්වඥ ධාතුන් වහන්සේලා, කේශ ධාතුන් වහන්සේලා වගේම මහරහත් ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් බක්කුල මහා සෑයේ තැන්පත් කරන්න අපිට ලැබිච්ච ධාතුන් වහන්සේලා සීල ස්වර්ණ පුණ්‍ය භූමිය උතුම් ධාතු මන්දිරයේ තුල වැඩ සිටිනවා පුද පූජා පවත්වමින්. ඒ වගේම මීට වසර දෙක තුනකට පමණ පෙර මේ වසංගතය ආරම්භ වෙන්න පෙර තායිලන්තයේ සංගරාජ
මාහිපාණන් වහන්සේ විසින් බොහොම ගෞරුවෙන් තායිලන්තෙන් අපිට ඒ රටේ වැඳුම් පිදුම් ලබන උත්තම ධාතුන් වහන්සේලා නිදාම් වස්තු බක්කුල මහා සෑය වෙනුවෙන් ලැබුණා. ඒ වගේම ලබන මාසේ අපට බොරුම අපේ රටේ උපසම්පදාවල් පවා අපිට නැතිවෙච්ච කාලවල ලැබිච්ච අද මේ වෙනකොට ලක්ෂ 6කට අධික බොහෝ සංඝ පිරිසක් වැඩ සිටින බුරුම රාජ්‍ය අපි මියන්මාරයේ කියනවා මේ රටේ පූජනීය සිද්ධාස්ථාන අපි දන්නවා වර්තමාන කේශ ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩ සිටින්නේ බුරුම රටේ ශ්‍රේදගෝන් මහා සෑය ඔබ දන්නවා තපස් බල්ලුක වෙළඳ සොහුයුරන් බුරුම ජාතිකයන් හැටියට තමයි වෙළඳාමේ ගිය ඉතිහාසය සැලකෙන්නේ. ඒ බුරුමේ බොහෝ භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්න බෞද්ධ බණ භාවනා ආගමික වත්පිළිවෙත් ඉහළින් තියෙන තේරවාදී රටක්. ඉතින් අපි කරපු ඉල්ලීම මත ඒ රටේ පූජනීය සිද්ධාස්ථානවල සංඝරාජයන් වහන්සේලා නායක හාමුදුරන් වහන්සේලාගේ බොහොම ගෞරවනීය ආරාධනය මත සැප්තැම්බර් මාසේ 7 වෙනි දින අපි බුරුම ඒ සිද්ධාස්ථානවලට වැඩම කරලා අපේ සදහැවතුන් පිරිසක් සමග ඒ ස්ථාන වන්දනා කර

බක්කුල මහා සෑය වෙනුවෙන් ඒවගේම අපේ රටේ සිදුකරණයේ පූජනීය පින්කම් බලන්න පෝය දවසකට කොච්චර පින්කම් කෙරෙනවද. අපි පසුගිය කාලවල රුවන්වැලි මහා සෑය ශ්‍රී මහා බෝධි අටමස්ථාන සොළොස්මස්ථාන පූජනීය සිද්ධස්ථාන මුල් කරගෙන අපේ රටේ මොනතරම් පින්කම් පසුගිය කාලේ පුරා රට තුල සිද්ධ වුණා. නමුත් මේ ලෝකේ ස්වභාවය තමයි හැමදේම හැමදාම එකම විදිහට පවතින්නේ, අනිත්‍යයි. යම් කාලයකට සම්බුද්ධ ශාසනයේ බොහොම බැබලීම, බොහෝ පිරිස නිදහස පිංකම් කරගෙන වන්දනාමාන කරගෙන බොහෝ ශාසනික කටයුතු පිංකම් සිදු වෙනවා. කාලයකට මේ කටයුතු එහෙමම ටික ටික ටික ටික යම් යම් එක් ස්වභාවික විපත්, ආක්‍රමණ, කැරලි කෝලහල, භීෂණ කාල, යම් යම් ආර්ථික ප්‍රශ්න, නොසිතන ගැටලු විපත් මත මිනිස්සුන්ගේ මානසික තත්ත්ව කඩාගෙන වැටිලා රටේ කලබල කෝලහල ඇති වෙලා ඒව කාලයකට යටපත් වෙනවා. හැබැයි ආයෙත් මතුවෙනවා. ඒ නිසා අපි මොන ප්‍රශ්න ඇති වුණත්, මොන තරම් රටේ ආර්ථික ප්‍රශ්න, මොන ගැටලු පීඩා ඇති වුණත් ඔබ ඔබේ සද්ධාවට හානි කරගන්න එපා. අපිට පේනවා රට දිහා බලද්දී බොහෝ වෙලාවට ගැටලු ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න එනකොට බොහෝ පිරිසක් තමන්ගේ ගුණධර්ම රැකගන්න දක්ෂ වෙන්නේ නැහැ. ද්වේෂය, වෛරය, ඉරිසියාව, මිනිස්සු එකිනෙකා එකිනෙකා දිහා බලන්නේ තරහෙන්, වෛරයෙන්, ඉරිසියාව. ඒ තුල නොයෙක් ගැටුම්, කෝලාහල, මානසික පීඩන, මේවත් එක්ක තව තවත් අපි අවුලෙන් අවුලට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි, මේ වෙලාවේ, මේ අසීරු වෙලාවේ අපිට සමහරවල් රට හදන්න බැරි වෙයි. සියලු දෙනා ලෝකයේ බොහෝ වෙලාවට මේ ඔක්කොම හදන්න ඕන, වෙනස් කරන්න ඕන. ඒ සිතුවිලි අපි හිතුවට අපි හැම වෙලාවෙම අපේ ජීවිතේ හදාගෙන, ඔබ ඔබේ අඩුපාඩු හදාගෙන ඔබ හැදෙන්න උත්සාහ ගන්න. ඒ විදිහට සමාජය නිවැරදි වෙනකොට මිනිස්සුන්ට යහපත් පරිසරයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ ඔබ ඔබේ ගුණධර්ම ටික රැකගන්න. හොඳට පන්සිල් රකින්න. මේ අසීරු වෙලාවේ ඔබට තියෙන එකම රැකවරණේ ආරක්ෂාව ඔබේ සීලය, ඔබේ සද්ධාව, ඔබ රකින්න ගුණධර්ම. ඒ නිසා සමහර වෙලාවට ඔබට පින්කම් වලට යන්න බැරි වෙයි. වන්දනාමාන කටයුතු වලට සම්බන්ධ වෙන්න බැරි වෙයි. වෙනද වගේ නිදහස ගිහිල්ලා පූජනීය සිද්ධාස්ථාන වන්දනා කරමින් පින්කම් කරගන්න බැරි වෙයි. හැබැයි ඒ තුල පසුතැවි තැවි, ඒ තුල තවත් ගැටීම් ඇති කරගෙන ඉන්නේ නැතුව කරපු පින්කම් සිහි කරා. අපි ඒ කාලේ මෙහෙම පින්කම් කරා, අපි ඉස්සර මෙහෙම පින්කම් කරා. ඒ පින් සිහි කර කර ඉව බලවත් කරා. ගෙදර ඉඳන් හරි බුදුන් වදින් උදේ හවස බුද්ධ වන්දනාවක් ඔබේ නිවසේ ගෙදර ඉඳන් හරි පුරුදු කරගන්න. ඒ වගේම තුන් සූත්‍රය කියලා පිරිත් ටිකක් කියලා බුදුන් ඇඳලා මේ වගේ කාලෙක මෛත්‍රී භාවනාව බලවත් කරගන්න. මොකද අපිට පේනවා ද්වේෂයේ බලවත් කාලයක්, ගැටුම් බලවත් කාලයක්, මිනිස්සු එකිනෙකා දිහා ද්වේෂයෙන් තරහින් බලන් පුරුදු වෙච්ච කාලයක්. එවැනි පරිසරයක, එවැනි සමාජයක ඔබට ඔබේ හිත රැකගන්න තියෙන ප්‍රබලම ආරක්ෂාව තමයි මෛත්‍රී. ඒ නිසා මෛත්‍රිය පුරුදු කරන්න. මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම, මෛත්‍රී මනෝ කර්ම පුරුදු කරගන්න. හැම වෙලෙම හිතන්න මගේ වචනයක් නිසා තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා. මගේ කායික ක්‍රියාවක් නිසා තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා. මගේ සිතුවිල්ලකින්වත් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා. ඒ විදිහට ඔබ මේ අසීරු වෙලාවේ ඔබේ හිත ධර්මයේ පිහිටවාගෙන හිත රැකගන්න. පුළුවන් විදිහට පින්දහම් කරන්න. නැති බැරි කෙනෙකුට මේ ආර්ථික ප්‍රශ්නවලින් පීඩා විඳින වෙලාවේ හැමෝම අසරණ. හැම කෙනෙකුටම මානසික පීඩා, ආර්ථික ප්‍රශ්න, ගැටලු, අසරණකම් තියෙනවා. ඒ නිසා ඔබේ ශක්ති පමණින් ඔබේ අසල්වැසියෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්, ඔබට පුළුවන් මට්ටමට හැමෝටම උදව් කරන්න බැරි වුණත් කුමක් හෝ උදව්වක් කවුරු හෝ වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් වෙයි. එක පවුලකට හරි කාගේ හරි කුසගින්නක් නිවන්න ඔබට පුළුවන් වෙයි. ඒ නිසා ඒ විදිහට හිතන්න, මෛත්‍රී සහගතව හිතන්න, ඔබේ ශක්ති පමණින් පින්දහම් කරන්න. සද්ධාව නැති කරගන්න එපා. සද්ධාව රැකගන්න. සද්ධාවට හානියක් කරගන්න එපා. අඩුම ගානේ
ශ්‍රමීන්

0: අපි හිතම චෛත්‍යයක් හදනවා. ඔබට මිල මුදරේ ලොකු දෙයක් කරන්න මේ කාලේ බැරිවෙයි. මේ තියෙන ආර්ථික ප්‍රශ්නත්තෙක් හැබැයි ඔබ ශ්‍රමදානයකට හරි ශ්‍රමයෙන් හරි සම්බන්ධ වෙලා. එවැනි කටයුතුවලට අඩුගානය වැලිටිකක් කලලා ගඩොල් ටිකක් එවැනි කටයුත්තකට ගිහිල ඒ මළුව පිරිමැදල සුද්ද පවිත්‍ර කරලා බෝමළුව ආසනයක් චෛත්‍ය මළුව පිළිසතර කරන දෙයකට ශ්‍රමයෙන් හරි ඔබට ගිහිල්ලා උදව්පකාර කරලා පින් කරගත්. ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න, පුංචි පුංචි පිනහරි ජීවිතයට රැස් කරගන්න. ඉතින් අද වගේ උතුම් පුරුපොහෝ දවසක මේ ධර්මයේ ශ්‍රවණය කරපුව බොහෝ පිරිසක් සමාලාවට අද උපෝසතේ සමාදන් වෙලා පන්සල් වලට ගිහිල් අඩුගාන නිවසේ ඉඳන් හරි උපෝසතේ සමාදන් වෙච්ච පිරිසක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයේ තුල පුළුවන් තරම් පින් කරන්න, කුසල් වඩන්න. ඉතින් අද නිකිනි පුරුපොහෝ දවසේ බුදුරජාණන් වහන්සේගේ 80 දහසක ධර්මස්කන්ධේ ප්‍රථම ධර්ම සංගායනාව තුළ සංගායනා වෙච්ච පුන්පොහෝ දවස, ආනන්ද ස්වාමීන් වහන්සේ උතුම් අරහත්ත්වයට පත් වෙච්ච පුන්පොහෝ දවස, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා සීරුවිල මංගල මහා චෛත්‍ය ආරම්භ කරපු ඉදි කරපු දවස, දළදා වහන්සේ වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසාන රන්දෝලි පෙරහැර පැවැත්වෙන පුන්පොහෝ දවස, මේ සියලු පින්වලේ අපේ රටේ මේ ඇතිවෙලා තියෙන වර්තමාන තත්ත්වය ඉක්මනින්ම යහපත් අතට හැරිලා මේ රටේ සියලු දෙනාට කායික මානසික සුවපත් භාවයේ සහනේ මානසික පීඩනයේ දුරු වෙලා රට යහපත් තත්ත්වයට පත් කරගන්න මේ සියලු පින් බලෙන් සියලු දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදෙන් වාසනාව ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.
1: මේ මනුස්ස ජීවිතයේ තුල අපිට ලැබිච්ච උතුම්ම ලාභය තමයි බුද්ධ ශාසනය ලැබීම, සද්ධා ලාභය ලබන්න වාසනාව ලැබී අන්නේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඔබ හැම දිනාටම සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන, සීලාදී ගුණධර්ම බලවත් කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුළ උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න, ධර්මයේම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ආකාසට්ඨා චුභුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුභුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
2: භික්ෂුන් වහන්සේ 509කගේ සහභාගිත්වයෙන් රජගහනුවර සප්තපර්ණි ගල්ගුහාවේදී පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ අද වැනි පොහෝ දිනකයි. වස් කාල සීමාව තුලදී වෙහෙර විහාරස්ථානවල වැඩි වශයෙන් ආගමික කටයුතු සිදුවන අතර භික්ෂුන් වහන්සේ වස් සමාදන් වීමෙන් අතීතේ පටන් මෙම කාල සීමාවේදී විහාරස්ථානවලම වැඩ වසති. ඇසරපුර පසළොස්වක පොහෝදා විනය කර්ම සිදුකොට වස් එළඹීමට නොහැකි වූ භික්ෂුන් වහන්සේට නිකිණිපුර පසළොස්වක පොහෝ දිනේදී වස් සමාදන් විය හැකිය. එය පසු වස් එළඹීමයි. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ රහත්භාවයට පත් වූයේද අද වැනි දිනකයි.
3: අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ හිටියා චත්තමාන කියලා දරුවෙක්. මේ දරුවා ඉගෙන ගන්න හරිම දක්ෂයි. ඉක්මනින් ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කළා. ඉගෙන ගැනීම අවසන් කළාට පස්සේ ගුරුතුමාට ගුරු පඬුරු පූජා කිරීම ඒ කාලයේ තිබුණ චාරිත්‍රයක්. දවසක් චත්තමානක ගුරු පඬුරුත් අරගෙන කැලෑව මැදින් වැටුණු පුංචි අඩිපාරේ ගුරු ගෙදර බලා පිටත් වුණා. මේ පාරවල් හරිම පාළුයි. සෙනග වැඩිය ගැවසෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා මේ කැලෑව මැදින් වැටුණු පාරේ තනියම එන චත්තමානවක. ඔහුට විශාල කරදරයකට මුහුණ පාන්න සිද්ධ වෙන බව බුදුඇසට පෙනුණා. අපගේ මහා කාරුණික බුදු සමිඳුන් චත්තමානවක ගැන උපන් අනුකම්පාවෙන්ම ඔහු ඉදිරියට වැඩියා. චත්තමානවක බුදුරජාණන් වහන්සේව අඳුනගත්තා. එයාට හරිම සතුටුයි. භාග්‍යවතුන් වහන්සේව දැක්කම එයාට ලොකු සතුටක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ චත්තමානවකට කතා කළා. තොරතුරු විමසුවා. මේ වෙනකොට චත්තමානවක තෙරුවන් සරණ ගිහිල්ලා හිටියේ නැහැ. සිල්පද ගැන දන්නේ නැහැ. ඉතින් නංගියේ මල්ලියේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ තෙරුවන් සරණේ ඇති වටිනාකම මේ චත්තමානවකට කියලා දුන්නා. මේ පුතා හරිම බුද්ධිමත්. මෙයාට තේරුණා තෙරුවන් සරණ යෑමේ වටිනාකම. ඊට පස්සේ චත්තමානවක තෙරුවන් සරණ ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ චත්තමානවකට සිල්පද ගැන කියලා දුන්නා. ඉතින් පින්වත් නංගියේ මල්ලියේ, බුදුරජාණන් වහන්සේ මේ විදියට චත්තමානවකට උතුම් තිසරණේ ගැනත් සිල්පද පහ ගැනත් කියලා දීලා මේවායේ සමාදන් කළා. චත්තමානවකට ලොකු සතුටක් ඇති වුණා. එයා බොහෝම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. මුළු හදවතින්ම තෙරුවන් සරණ ගියා. සිල්පද පහ සමාදන් වෙලා ආරක්ෂා කරන බවට පොරොන්දු වුණා. ඊට පස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ලස්සන ගාථා තුන චත්තමාණවකට ඉගැන්වුවා.

0: ඉතින්නංගියේ මල්ලියේ චත්තමානාක මේ ගාථා තුන ඒ වේලාවෙම හොඳට පාඩම් කරගත්තා. මතක තියාගත්තා. ඊට පස්සේ කැලේ මැදින් ගුරු ගෙදර බලා පිටත් වුණා. ටික දුරයි කැලේ මැදින් යන්න පුළුවන් වුණේ. හොරු කණ්ඩායමකට මේ කුමාරයාව මැදි වුණා. චත්තමානාකගේ අතේ තිබුණ මුදල් පසුම්බිය ගන්න හොඳටම පොළොවලින් පහර දුන්නා. ඒ පහරවල් නිසාම චත්තමානාක මිය ගියා. පින්වත් නංගියේ මල්ලියේ මේ විදිහට දරුණු ආකාරයෙන් පහර දෙද්දී පවා මේ චත්තමානවක හිතේතා හිටියේ බුදුරජාණන් වහන්සේ ගැනමයි. ඒ ශ්‍රී සද්ධර්මය ගැනමයි. ශ්‍රාවක සංගරුවන ගැනමයි. තමන් සමාදන් වන සිල්පද ගැනමයි. ඒ හොරු ගැන තරහක් ඇතිර ගත්තේ නෑ. ඉතින් පින්වත් නංගී මල්ලියේ මේ චත්තමානවක මේ ආකාරයෙන් අවාසනාවන්ත ලෙස මිය ගියත් එයා මැරුණ හැටියෙම තවුතිසා දිව්‍ය ලෝකයේ දිව්‍ය කුමාරයෙක් වෙලා ඉපදුනා. මේ චත්තමානවක දිව්‍ය කුමාරයාට ගොඩාක් ලස්සන දිව්‍ය මාලිගාවක් ලැබුණා. ඇප උපස්ථාන කරන්න ගොඩාක් දිව්‍ය අක්ෂරාවන් දිව්‍ය කුමාරයන් ලැබුණා. මේ විදියට සැප ලබන්න උපකාර වුණේ බොහෝම ටික වෙලාවකට තෙරුවන් සරණ ගිහිල්ලා ආරක්ෂා කරපු සිල්පද ටිකයි. ඉතින් චත්තමානවක දිව්‍ය කුමාරයා දවසක් බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ආවා. ඇවිදින් මේ විදියට බුදුරජාණන් වහන්සේට කියා සිටියා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස, මට සිල් රකින්න ලැබුණේ නම් ටික වෙලාවයි. ටික වෙලාවක් සිල් රැකලා මට මේ තරම් දිව්‍ය සැප සම්පත් හිමි වුණා. ජීවිත කාලයේම සිල් රකින මිනිසුන්ට කොයිතරම්නම් ලාභයක්ද? ඉතින් බලන්න පින්නත් නංගියේ මල්ලියේ වටිනාකම. මොහොතකට සිල්ලත් වෙලා උතුම් තිසරණේ ගැන කියවෙන ගාථා මතක තියාගත්තායින් ලැබුණ ලාභය කොච්චර වටිනවද? ඉතින් පුංචි ඔයාලත් මේ ගාථා හොඳින් කටපාඩම් කරලා මතක තියාගත්තොත් හුඟක් හොඳයි. ඒ වාගේම පුංචි කාලේ ඉඳලම සිල් රකින එක හුඟක් හොඳයි. එතකොට කවදාවත් පුංචි ඔයාලගේ ලස්සන ජීවිතවල වටිනාකම පිරිහෙන්නේ නැහැ. දවසින් දවස අලුත් වටිනාකමක්මයි ජීවිතයට එකතු වෙන්නේ. ඔයාලා හැමෝටම
1: සුදුලගුවන් ගිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරන ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඒක දුස්සදායක කියලා හාමුදුරුව කෙනෙක්. එක දවසක් මේ ස්වාමින් වහන්සේ පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පියමුතුරා බුදුරජාණන් වහන්සේට පින්වතුනි එක් වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජා කිරීමේ ආනිසංසයෙන් 36 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිනා තිබෙනවා. 33 වතාවක් මහා රාජ්‍යයේ පෘථිවි රාජ්‍යයේ රජකම් කරන තිබෙනවා. මනුලොවදී සඳහන් කරලා තියෙන ආනිසංස මෙහෙම දක්වන්නට පුළුවන්. රූමත් පුද්ගලයෙකු බවට පත්වීම, ගුණවන්තයෙකු බවට පත්වීම, බොහෝ වස්ත්‍රාදිය ලැබෙන කෙනෙක් බවට පත්වීම, බොහෝ භෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, උඩුමියන් ලැබීම, රන්වන් පාට ශරීරයක් ලැබීම, රන් රිදී මුතුමැණික් කියන මේ කාරණාවන්හි ආඩ්‍ය වූ සම්පන්න ලස්සන ජීවිතයක් ලැබීම වස්ත්‍ර පූජාවේ ආනිසංස වශයෙන් සඳහන් වෙනවා. මීට අමතරව පින්වතුනි පිරිනිවන් අපදානයට අනුව මෙන්න මේ කියන ආනිසංසද ලබා ගන්නට පුළුවන්. දුහුවිලි නොඇලෙන සමක් ඇත්තෙකු වීම. දුහුවිලි ඇලෙන්නේ නැති සමක් ඇත්තෙකු බවට පත්වීම. කාන්තිමත් ලස්සන ශරීරයක් ලැබීම. සුසිනිඳු ශරීරයක් ලැබීම. මෙන්න මේ ආනිසංස ලැබෙනුයේ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වස්ත්‍ර පූජා කිරීම හේතුවෙන්.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යම්ක

0: උපන් දිනේ කවද්ද?
1: උපන් දිනේ විතරක් නෙවෙයි. උපන් වෙලාව, උපන් ස්ථානය හැම දෙයක්මත් ඔබට කටපාඩම් නේද? මේ දිනේට මට මෙච්චරක් වයස පිරිනව කියන එකත් ඔබේ මතකයට ආවද? හැම කෙනෙකුටම Tamanගේ උපන් දිනේ බොහොම සුවිශේෂයි. තත්පරින් තත්පරේ වයස ගෙවුනට විනාඩියෙන් දවසින් සතියෙන් සහ මාසෙන් වයස ගෙවුනට ඒ කිසිම මොහොතක නොවිඳින අමුතු විදිහේ ලැංගතුකමක් අපිට අවුරුද්දකට පාරක් කියන උපන් දිනේ දවසේ තියෙනවා. ඒ නිසානේ හැමෝම උපන් දිනේ විශේෂ කොට සලකන්නේ.
0: මේ විශේෂත්වයේ හින්දම උපන් දිනේ සමරන්න ප්‍රියසාද කේක් කෙරි ඉටිපන්දම් එමත් ලක්ලයේ සූදානම් කරගන්නවා. ඉටිපන්දම කේක් ගෙඩිය පෙරටු කරගත්ත හැපි බර්ත්ඩේ සංකල්පය අපේ රටට ලැබුණේ විජාතික ආක්‍රමණවලින් පස්සේ. ඒ අට ගියාවේ අලගිය මුලගිය වැලගිය තැන් නොදන්නවා වුණාට ප්‍රිය සම්භාෂණයකින් උපන් දිනේ සමරන්න අපේ රටේ බහුතරය කැමති.
1: උපන් දිනේ සමරන්නේ රටේ නමගේ කීර්තිමත් අයෙක් නම් ඒ මාධ්‍යවලටත් බොහොම වටිනා ආරංචියක් වෙනවා. ඒකේ නා තමන්ගේ රටේම වෙන්න උවමනාවක් නැහැ. ප්‍රසිද්ධිය, ජනප්‍රිය බව ලෝකෙ පුරාම පැතිරලා ගිහින් තියෙනවා නම් ඔහුගේ හෝ ඇයගේ උපන් දිනය හැමෝම කතාබහ කරන දෙයක් බවට පත් වෙන්නේ ඉබේටමයි.
0: උත්සවාකාරයෙන් උපන් දිනය සමරන එක විහිළුවක් කොට සලකන ඇතැම් අය ඒ දවස පුණ්‍ය කටයුතු වෙනුවෙන් වෙන් කරනවා. ආගම දහමට අනුව ඒ දවස ගත කිරීමෙන් ඔවුන් සැබෑම තෘප්තියක් ලැබෙනවා.
1: අද අපි කතා කරන්නේත් උපන් දිනය ගැන. කවුරු නමුත් අද මගේ උපන් දිනය කියලා සතුටු වෙන එක වළක්වන්න ඕ. එකිනෙකා තම තමන් රුචි ආකාරයෙන් උපන් දිනේ සැමරීම වළක්වන්න ඕ. උවමනාවක් අපිට නැහැ. ඒ වෙනුවට අපි මේ හදන්නේ දන්න උපන් දිනේ ගැන බොහෝ දෙනා නොදන්න කතාවක් කියලා දෙන්නයි.
0: උපන් දිනේ කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නෙට උත්තර දෙන එක ටිකක් පස්සට දාලා උපන් දිනේක අර්ථය මොකද්ද කියලා මුලින්ම අහන්න සිදුවෙනවා. උපන් දිනය ඔබට ලබා දෙන ජීවිත අර්ථය කවරක් කියලාද ඔබ හිතන්නේ?
1: මේ ලෝකයේ සතුටු සාදවලින් උපන් දිනය සමරන්නේ ඒ දවසේ තමන්ගේ වයස අවුරුද්දකින් වැඩි වෙන නිසාද? නැතිනම් මේ දවස තමන් සැබවින්ම සතුටු විය යුතු දවස කියලා හිතන නිසාද? එහෙමත් නැතිනම් මෙවන් ලෝක ඉපදුණු එක ගැන ඔවුන් සතුටු වෙන නිසාද?
0: අවුරුද්දකින් නෙමෙයි, තත්පරයකින් හරි වයස වැඩි වෙනවා කියන එකේ සැබෑම තීරම තමයි තමන් මොහොතින් මොහොත මහලු වෙනවා කියන එක. ජරාවටපත් වෙනවා කියන එක. මරණයට යම් තරමකින් හෝ ලං වුණා කියන එක. ඒක සතුටට කාරණාවක්ද?
1: අනික ඒ දවස කොහොමද තමන් සැබවින්ම සතුටු විය යුතු දවස වෙන්නේ? දවස් 300කට ආසන්න ප්‍රමාණයක් අඳුරු මව් කුසේ අතපය දිග හැරගන්නවත් ක්‍රමයක් නැතිව කර කියා ගන්න දෙයක් නැතිව අන්ත අසරණව ඉඳලා ලී ගංගාවක් සහ මල මුත්‍ර අතරින් හිතා ගන්නවත් බැරි තරමේ මහා වේදනාවක් Taman කුසේ හොවාගෙන උන්නු අම්මට මිදින්න සලස්වලා තෙරපීම් දෙලීම් ඇදීම් ආදී දුක් කන්දරාවක් තමුණුත් විඳගෙන අනාගින ලෝකෙට ආපු විලාශය ගැන කල්පනා කරලා බලන්න. ඒ දවස ගැන ඔබට සතුටක් දැති වෙන්නේ.
0: මේ ලෝකයේ අතිශයින්ම විපත් බහුල තැනක්. කොයි මොහොතේ මහා විපතකට ඇද වැටෙයිද කියන එක කාටවත්ම හිතාගන්න බැහැ. අනික පුංචිම පුංචි සතුටක් ලබන්නත් මොන තරමක් මහන්සි වෙන්න ඕනේද? අවුරුදු ගාණක් ඉගෙන ගන්න ඕනේ. රස්සාවක් හොයන්න ඕනේ. ඒ වෙනකොට විවාහයකට කලවයස හරි. ඊට පස්සේ ගෙල් දොරක් හදාගෙන ධර්මල්ල පෝෂණය කරමින් දෙමාපියෝ නෑදෑය විශේෂ සංග්‍රහ සත්කාර කරමින් මොන තරම් කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරන්න තියෙනවද? ඒ දේවල් ඒ ආකාරයෙන්ම ඉටු කර ගැනීම නේද අපි මේ ලෝකෙ සතුටින් ජීවත් වීම කියන්නේ? ඒ වෙනුවෙන් අපමණ වෙහෙස හැම කෙනෙකුටම තම තමන්ගේ ජීවිත තුළ වින දරා ගන්න වෙනවාමයි. ඒකත් කන්දක් විලිලා මී පැටියෙක් වදනවා වගේ කියන කතාවට බොහෝ සෙයින් සමානයි. ඉතින් අල්ප මාත්‍ර සැපතක් වෙනුවෙන් අනන්ත වෙහෙසක් දරන්න සිදුවන ලෝක ඉපදීම ඔබට සතුටක්ද?
1: ඒවත් කමක් නෑ කියලා හිතමුකෝ. ඉපදුණු අපි ලෙඩ නොවි ඉන්නවද? වයසට නොගිහින් ඉන්නවද? නොමැරි ඉන්නවද? ප්‍රියයන්ගෙන් වෙන් නොවි අප්‍රියයන් හා එක් නොවි ඉන්නවද? දුක් සුසුම් හෙලීම් හඬා වැළපීම් වලින් බැහැර වෙලා ඉන්නවද? උන් ඔය වගේ ඉරණමකට අපව ගෙනාපු දිනේ නේද අපි මහා උජාරුවෙන් සමරන්නේ? ඉපදීම නිසා උරුම කරගත් ඒ දේ ගැන ඔබට ප්‍රියසාද පවත්වලා නටල ගයලා සතුටු වෙන්න පුළුවන්ද?
0: ඒ හැමදීමත් අමතක කරමු. එහෙම කරලත් තවත් පුංචි පරහක් ඉතුරුයි කියලා අපි කිව්වොත් ඔබ බලයි මීටත් වඩා මොන පරහක්ද කියලා. ඒත් ඇත්තටම තව දෙයක් තියෙනවා. ඔබ උපන් දිනේ කියන්නේ සැබෑවටම ඔබේ උපන් දිනේටමද? එහෙම නැතිනම් අඳුරු මව්කුසට සමුදීලා ඔබ මේ ලෝකෙට ආපු දිනේටද? ඒ කියන්නේ ඔබව මෙලොවට උපද්දවපු දිනේටද?
1: හතර බීරි කතාවක් කියලා හිතන්න එපා. ඇත්තටම ඔබට උපන් දිනේ කියලා මතක් වෙන දිනේ ඔබේ උපන් දිනේ නෙවෙයි. ඒ දිනේ හරියටම කියන්න මේ ලෝකෙ කිසිම කෙනෙකුට බෑ. තුන්ලුව තුන්කල් මැනවින් දුටු ඒ නිදුකානන් වහන්සේ පමණමයි ඕනෑම කෙනෙකුගේ උපන් දිනේ හරියටම දන්නේ. උන්වහන්සේ අවබෝධීම දේශනාකට වදාලා ඉපදීම යනු කුමක්ද කියලා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන පංච උපාදානස්කන්ධයාගේ යම් පහළවීමක් වේද? ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතනයන්කි යම් ලැබීමක් වේද? මෙයටය ඉපදීම කියා කියන්නේ.
0: උපන් දිනේ මොකක්ද කියන ප්‍රශ්නෙට උත්තරේ එතන තියෙනවා. දැන් කියනවද බලන්න ඔබේ උපන් දිනේ කවද්ද කියලා.
1: මං කුස තුළ අපේ විඥානයේ පිහිටියේ යම් මොහොතකද ඒ මොහොතේ අපි ඉපදුනා. ඒ මොහොතේ පටන්ම අපි වයසට ගියා. අපි මරණයට ලං වුණා. අපි දුක් විඳින එක පටන් ගත්තා.
0: මව් කුස කියන්නේ සුව පහසු යහනක් නෙවෙයි. එහෙම තැනක ඉඳලා ඇලීම්, බැඳීම්, ගැටීම් ගණනාවක් එක්ක තවත් ජීවිත කාලයක් ගෙවන්න මෙහෙම ලෝකෙකට අපි එනවා. අන්න ඒ දවසට තමයි අපි හැපි බර්ත්ඩේ කියන්නේ.
1: අපි ගෙවාගෙන ආව සංසාරය ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ මතක් කරලා බලද්දී අපි උපන් දිනේ ලෙස සලකන දිනේ හැරුණකොට අනෙක් දවස් 364ෙත් අපි අනේක වාරයක් ඉපදුණු බව නිසැකයි. එහෙම ගත්තොත් හැමදාම හැපි බර්ත්ඩේ තමයි.
0: ඒ වගේම සුවිශේෂී කොට සලකන ඔය දවසේ අපි අනේක වාර ගණනකින් මිය ගිය බවත් නිසැකයි. ඉතින් අපට අමතක වුණ ඒ සංසාරගත කඳුළු කතාව ගැන හැම දවසෙම සිහි බුද්ධියෙන් හිතලා බලන එක නේද වඩා යහපත්? එහෙම කල්පනා කෙරුවොත් නම් උපන් දිනයට සැබෑම අර්ථයක් ලබා දෙන්න අපිට පුළුවනි.
1: වෙල්ලම්පිටි කිවිදුන්ගේ කවි පන්තියෙන් උපුටගත් කවි දෙකකින් අපි මේ සටහන අවසන් කරනවා.

0: දුවට විතරක් නෙවෙයි ඔබටත් තෙරුවන් සරණයි.
1: හැම දිනාටම සසර ගමනේ මේ පැමිණ සිටින කෙටි නවාතැන තුල නුවණැස උපදවාගෙන උතුම් තුනුරුවනේ අනන්ත අපරිමාණ ගුණ බලයෙන් සුවපත්ව ඉපදෙන මැරෙන රෝගීන් නිදහස් වීමට වාසනාව උදා වේවා.
0: සටහන කලන ගංගනාත්ගේ.
2: සුදින ගුවන්විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.
3: සුදින ගුවන්විදුලිය.

0: ධම්මපදය යමකවර.
1: භික්ෂූන් වහන්සේ 509කගේ සහභාගිත්වෙන් රජගහනුවර සප්තපර්ණි ගල්ගුහාවේදී පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ අදවැනි පොහෝ දිනකයි. වස් කාල සීමාව තුළදී වෙහෙර විහාරස්ථානවල වැඩි වශයෙන් ආගමික කටයුතු සිදුවන අතර භික්ෂූන් වහන්සේ වස් සමාදන් වීමෙන් අතීතේ පටන් මෙම කාල සීමාවේදී විහාරස්ථානවලම වැඩවසති. ඇසරපුර පසළොස්වක පොහෝදා විනය කර්ම සිදුකොට වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේට නිකිණිපුර පසළොස්වක පොහෝ දිනේදී වස් සමාදන් විය හැකිය. එය පසුවස් එළඹීමයි. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමින් වහන්සේ රහත්භාවයට පත් වූයේද අදවැනි දිනකයි.

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: شاطر وبعدين بيطلع.
1: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

0: පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවා
1: සුදිලේ ගුවන් විදුලියයි.

0: මාස 9ක්ම දුක් වින්දා. එන්න එන්නම අමාරුයි. තමන්ගේ අතින් සිදුවෙච්ච වැරදි එකින් එක සිතුවම් පටයක්සේ තමන් ඉදිරියේ පේන්න පටන් ගත්තා. මෙතරම්ම විනාශකාරී විදිහට බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කරද්දී උන්වහන්සේ ඒ කිසිවකට විරුද්ධව කිසිවක් නොකළ අයුරු මතක් වුණා. දේවදත්තට බුදුරජාණන් වහන්සේ දැකීමේ ආශාවක් උපන්නා.
1: අනේ මාව කොහොම හරි බුදුරජාණන් වහන්සේව දකින්න එක්කගෙන යන්න. මට මිය යන්න කලින් උන්වහන්සේව දැකගත්තොත් ඇති. අනේ
2: දේවදත්තට උපස්ථාන කරපු පිරිස ඔහුව ඇඳක තබාගෙන සැවත් නුවර බලා පිටත් වුණා. සැවත් නුවර ජේතවනයේ බලා ගමන් කරද්දී අසල පොකුණක් දැක ඔහුට පිපාසයක් ඇති වුණා. බලවත් පිපාසයක් ඇති වුණා. ඒ වගේම ඇඟපත පුරා මහා දැවිල්ලක් හටගත්තා. ඔහුට පොකුණට බසින්නට ආශාවක් ඇති වුණා. උපස්ථාන කරන පිරිස ඇඳ බිමින් තිබ්බා. දේවදත්ත අමාරුවෙන් වාඩි වෙලා හිටගත්ත විතරයි පොළොවින් ගිනි දැල්ලවිත් දේවදත්ත වෙලා ගත්තා. ඒ අවසන් මොහොතේ ජීතවනාරාමයේ දෙස බලා එසේ කියමින් දේවදත්ත පොළොවේ කිනා බැස්සා. මේ සිදුවීම බුදුරජාණන් වහන්සේට සැලවීමෙන් පසු මෙම

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය.

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

0: මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳින තෙක් ගස උඩ පළ රස විඳිමින් සිටියා බඳුය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලිගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පතා කීර්තිය උදා කරගන්න
1: රැඳී සිටින්නේ.
2: සුදිල ගුවන් විදුලියයි.

පින්වත. දක්ෂ රියදුරකුමෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.

0: සියලු සත්වයනි, සසර සියලු දුක් දුරු කරන්නා වූ නිරන්තරයෙන්ම මොක්ෂරස්සී සම්පත්තිය ළඟා කරන්නා වූ මුනිේන්ද්‍රයන් වදහල පින් කළ මැනවි. හේතුව පින්කම් කළ නොහැකි කාල 8ක් ඇති හේයි.
1: සොතිර කුමන් බෙදලිය
2: භික්ෂුන් වහන්සේ 509කගේ සහභාගිත්වයෙන් රජගහනුවර සප්තපර්ණි ගල්ගුහාවේදී පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ අද වැනි පොහෝ දිනකයි. වස් කාල සීමාව තුලදී වෙහෙර විහාරස්ථානවල වැඩි වශයෙන් ආගමික කටයුතු සිදුවන අතර භික්ෂුන් වහන්සේ වස් සමාදන් වීමෙන් අතීතේ පටන් මෙම කාල සීමාවේදී විහාරස්ථානවලම වැඩවසති. ඇසරපුර පසළොස්වක පොහෝදා විනය කර්ම සිදුකොට වස් එළඹීමට නොහැකි වූ භික්ෂුන් වහන්සේට නිකිණිපුර පසළොස්වක පොහෝ දිනේදී වස් සමාදන් විය හැකිය. එය පසුවස් එළඹීමයි. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමින් වහන්සේ රහත්භාවයට පත් වූයේද අද වැනි දිනකයි. Thank you.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudila.radio.lk අරහා මුළු ලොවටම

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි ධම්මපදය යමකවත්.

0: මාවිසින් මෙසේ අසන ලදී. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අශ්‍රිමත් චරිතාපදානය.
1: මින් වසර බොහෝ ගණනකට පෙර දෙවියන් සහ බමුන් විසින් මනුලොව ඍෂිවරුන්ට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මනුලොව පහළවන බව දැනුම් දුන්නා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙදිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන වන බවත් මනුලොව ඍෂිවරුන්ට දෙවියන්ගෙන් දැනගන්නට ලැබුණා. බුදු කෙනෙක් පහළ වීමට ඉතාමත් ආසන්න කාලයේ මේ ආකාරයෙන් දෙව් මිනිස් ප්‍රජාව තුළ බුද්ධ කෝලාහලය ඇති වුණා. සක්දෙවිඳු මහා බ්‍රහ්මයා ප්‍රධාන දෙව්බඹුන් විසින් තුසිත දෙව්ලොව දෙව් සභා මණ්ඩපයේදී සන්තුසිත දෙවියන් ඉදිරියේ බුද්ධත්වය සඳහා සුදුසු කල් පැමිණ ඇතැයි දැනුම් දුන්නා. සම ක්‍රමයෙන් දුර්වර්ණ වුණා. පැළඳ සිටි දිව්‍ය මල්මාලා ක්‍රමයෙන් පරවෙන්නට පටන් ගත්තා. දිව සලුවල පැහැය ක්‍රමයෙන් අඩු වුණා. දාඩිය තමන්නට පටන් ගත්තා. දෙවි බඹුන් මෙසේ ආරාධනා කළා.
2: මහා වීරයන් වහන්සේ, මේ සුදුසු කාලයයි. මෞකුසක පිළිසිඳ ගන්නා සේක්වා. දෙව් මිනිස් ප්‍රජාව සසර කතරින් එතෙර කරවීමට බුද්ධත්වය සාක්ෂාත් කරන සේක්වා.
1: සන්තුසිත දෙවියන් තුසිත දෙව්ලොවින් චුතවීමට පෙර පංච මහා විලෝකනය සිදු කළා. කාලය මිනිසුන්ගේ ධර්මාවබෝධ කිරීමේ හැකියාව මෝරා ඇති කාලය විය යුතුයි. දීපය ජම්බුද්වීපය විය යුතුයි. දේශය මධ්‍ය ප්‍රදේශය විය යුතුයි.

0: කුලය ක්ෂත්‍රිය හෝ බ්‍රාහ්මණ විය යුතුයි. මව මෞකුස පිළිසිනගත් පසු මවට මාස 10කුත් දින 7ක් ආයුෂ ඇති පින්වත් මවක් විය යුතුයි. බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් සිහි නුවණින්ම නික්මුණා.
1: පුරෝහිතවරුනි, පෙරදින රාත්‍රියේ දේවින් වහන්සේ දුටු සිහිනේ අර්ථය කුමක්ද?
2: මහරජතුමනි, පින්වත් පුත්‍රවණක් ලැබෙනා බවට පෙර නිමිත්තකුය. ඔහු සාමාන්‍ය පුත්‍රවණක් නොවේ, මහා පුණ්‍යවන්ත, මහා ආනුභාව ඇති අතිශ්‍රේෂ්ඨ වූ උතුම් පුත්‍ර රත්නයක්.
0: එදා හරිම සුන්දර දවසක් එක යායට මල් පිපිලා උදා හිරු මඩල පෙරදිගින් මෝතු වෙද්දී කුරුළු කොබෙයන්ගේ කෝමල නාදයෙන් මුළු පරිසරයම ප්‍රබෝධමත් වුණා.
3: අපගේ පුත් කුමරා බිහි කිරීම සඳහා දෙව්දානුවරට යාමට මට අවසරද දේවයන් වහන්ස?
1: හොඳයි, මම එය සූදානම් කරන්නම්.
0: පුත් කුමරා බිහි කරනු පිණිස තමන්ගේ මෞතුමිය වාසය කළ දෙව්දානුවර කරා මායා දේවිය ගමන් නැරඹුවා. සීල් සුලං රැලි දසත හමා ගියා. ශ්වේත වර්ණ හිරු රැස් විසිතුරු වටා මවමින් සිව් දෙසම ආලෝකමත් කළා. ඒ පින්බර දිනේ වචනෙන් කිව නොහැකි කුමක්තෝ අසිරියක් සැඟවී තිබුණා.
3: අමාත්‍යතුමනි, රථය මදකට නතර කරන්න මට ටිකක් විවේක ගැනීමට අවශ්‍ය වෙනවා. අද ලුම්බිණි සල්ලුවෙන හරිම ලස්සනයි. මේ මාගේ මිත්තනිය නමින් කරවන ලද රාජකීය උද්‍යානයක්.
4: දේවින් වහන්ස, එසේනම් සල්ලුවෙනට වැඩම කොට මදක් විවේක ගනු මැනවි.
3: මාගේ කයට අමුත්තක් දැනෙනවා.
5: එන්න, ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න. දේවියන් වහන්සේ පුත් කුමරෙක් බිහි වෙන්න යන්නේ, ඉක්මන් කරන්න.
0: ඒ මොහොතේ මහ පොළව කම්පා වුණා. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය මහතාලෝකයක් මුළු මහත් ලෝක ධාතුෙහිම පැතිර ගියා. සතරවරම් දෙවිවරුන් දිව්‍යමය සලුවක් රැගෙන මහා බෝසතාණන් වහන්සේව පිළිගන්නට පැමිණියා. බෝසත් කුමරාව දේවියගේ ඉදිරියේ තබා මෙසේ පැවසුවා.
6: දේවිය සතුටු වන්න, මහා පින්නැති කුමරෙකුයි ඉපිද සිටින්නේ.
0: උණුසුම් සහ සීත දිය ධාරා දිය කිස පිණිස අහසින් ඇදහැලුණා. සියලු දෙනා විශ්මයට පත් කරවමින් බෝසත් කුමරා පියුම් මතින් උතුරු දෙසට සත් පියවර තබා මිහිරි අඬින් සිංහනාද කළා.
7: මම ලොවට අග්‍ර වෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ඉපදීමයි, මින් පසු මාගේ ඉපදීමක් නැත.

0: සුදිලකුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: කාරුණික පින්වතුනි, ඔබගේ ජීවිතයට වැදගත් දහම් කරුණක් එකතු කරන්නට අදහස් කරන මොහොත. පංචපුත්‍ර කාදක ප්‍රීතියගේ කතාව. සැවැත්නුවර ආසන්නයේ එක්තරා ගම්මානයක භික්ෂූන් වහන්සේලා අට නමක් වැඩ සිටිනවා. මේ භික්ෂූන් වහන්සේලා මේ පංචපුත්‍ර කාදක ප්‍රේතියව එක දවසක් දකිනවා. පිඟුතුන්, මේ ප්‍රේතිය ඉතාම විරූපීව දුගඳ හමන ශරීරයක් ඇතුව, එවගේම හාත්පස මේ දුගඳ හමන ශරීරයේ පණුව වැගිරෙමින්, එවගේම මැස්සන් පිරෙමින්, නොයෙක් ආකාරයේ සෙම්සුටු වලින් පිරෙමින්, නොයෙක් ආකාරයේ විරූපී වූ ස්වභාවයෙන් කටයුතු කරනවා. එච්චර විතරක් නෙමෙයි පින්වතුනි, පංචපුත්‍ර කාදක ප්‍රීතිය කියලා කියන්නේ උදෑසනට දරුවෝ පස් දිනක් වදනවා. ඒ වදන දරුවෝ පස් දිනාම එවෙලේම කාල දානවා. සාදුකින් පෙළෙන හේතුවෙන් එවෙලේම ඒ දරුවෝ පස් දිනාම කනවා. ඒ වගේම සවසටත් දරුවෝ පස් දිනෙක් වදනවා. අර විදිහටම ඒ දරුවෝ පස් දෙනා කනවා. බලන්න පින්වතුනි, කරපු අකුසල කර්මය කොච්චර බරපතලද කියලා. බොරුවක් කියලේ බොරුවට දිවුරලා බොරුව කියනවා. සමහර වෙලාවට ඔබත් ඒ විදිහට සිදු කරන්න පුළුවන්. ඔබේ ඇති යම් කිසි වරදක් ඔබ සිදු කරලා ඒ වරද වහගන්න ඔබ සමහරක් වෙලාවට දිවුරා පොරොන්දු වෙන්න පුළුවන්, මම මෙහෙම වරදක් සිදු කරේ නෑ කියලා. පිඟුතුනි, ඒක මහා බරපතල ක්‍රියාවක්. මේ පංචපුත්‍ර කාදක ප්‍රේතිය මෙහෙම වීමට හේතුව කුමක්ද? මේ භික්ෂූන් වහන්සේලා ඒ ප්‍රේතියගෙන් විමසනවා. විමසනකොට පිඟුතුනි ඇයි කියනවා, මම ජීවත්ව ඉන්න කාලයේදී ස්වාමී පුරුෂයාගේ අනිත් බිරිඳට දරුවෝ ලැබෙන්න ඉන්නවා. ඒ දරුවෝ ලැබෙන්න ඉන්න අවස්ථාවේදී ඒ කුස තුළදීම ඒ දරුවෝ මම විනාශ කරා. ඒක ස්වාමියා දැනගෙන මගෙන් ඇහුවා. නමුත් මම කිව්වා, කවදාවත් මම එහෙම දෙයක් සිදු කරේ නෑ කියලා. මම දිවුරල පොරොන්දු වුණා. මම කිසිම දවසක ඒ වගේ ක්‍රියාවක් සිදු කරේ නෑ කියලා මහා බොරුවක් කීවා. එහෙම ක්‍රියාවක් මම සිදු කරා නම් ස්වාමීනි, මම මරණින් මතු ප්‍රේතියක් බවට පත් වෙලා මම වදන දරුවන්, මම බිහි කරන දරුවන්ම කන ප්‍රේතියක් බවට පත් වෙන්න කියලා පොරොන්දු වුණා. පින්වතුනි, අකුසල කර්මයේ ප්‍රතිඵලය නොදැන කළා. බලන්නේ අකුසල කර්මයේ සංසාරේ පිටුපස්සෙන් ගමන් කරා. ඇය ඒ ආත්මේ මහා ප්‍රේතියක් බවට පත් වෙලා තමන්ගේ දරුවන්ම අනුභව කරන තත්ත්වයට පත් වුණා. එනිසා පින්වතුනි, ඔබට කියා දෙන්නේ ඔබේ ජීවිතයෙන් ඔබ අවබෝධයෙන් වෙන්නට පුළුවන්, අනවබෝධයෙන් වෙන්නට පුළුවන්. ඔබ විසින් මේ ක්‍රියාව සිදු කරනවා ඇති. එනිසා මේ පුංචි දහම් පදය අහලා ඔබේ ජීවිතයෙන් ඒ ක්‍රියාව ඈත් කරගන්න. බොරුවක් කියන විට ඒ කියන්නේ බොරුවක් කියන කාරණාව මනසින් අවබෝධ කරගෙන ඔබ ඒකින් ඈත් වෙලා පිංගුතුනි දහම් මාවතේ ගමන් කරන්නට උත්සාහවන්ත වන්න. තෙරුවන් සරණයි.
3: ඊවං මේ සුතං ඒකං සමයං භගවාසාවක්.
4: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: اساتید خوبن بدالیم.
1: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: சுதில வன்விதுளிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා

0: සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදෙනාම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවන්
1: සුතිර කුවන් පෙතුලිය.

0: භික්ෂූන් වහන්සේ 509කගේ සහභාගිත්වෙන් රජගහනුවර සප්තපර්ණි ගල්ගුහාවේදී පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ අදවැනි පොහෝ දිනකයි. වස් කාල සීමාව තුලදී වෙහෙර විහාරස්ථානවල වැඩි වශයෙන් ආගමික කටයුතු සිදුවන අතර භික්ෂූන් වහන්සේ වස් සමාදන් වීමෙන් අතීතේ පටන් මෙම කාල සීමාවේදී විහාරස්ථානවලම වැඩ වසති. ඇසරපුර පසළොස්වක පොහෝදා විනය කර්ම සිදුකොට වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේට නිකිණිපුර පසළොස්වක පොහෝ දිනේදී වස් සමාදන් විය හැකිය. එය පසු වස් එළඹීමයි. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ රහත්භාවයට පත් වූයේද අදවැනි දිනකයි.
1: මාවිසින් මෙසේ අසන ලදී. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් චරිතාපදානය.
2: මින් වසර බොහෝ ගණනකට පෙර දෙවියන් සහ බමුන් විසින් මනුලොව ඍෂිවරුන්ට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මනුලොව පහළවන බව දැනුම් දුන්නා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙදිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන වන බවත් මනුලොව ඍෂිවරුන්ට දෙවියන්ගෙන් දැනගන්නට ලැබුණා. බුදු කෙනෙක් පහළ වීමට ඉතාමත් ආසන්න කාලයේ මේ ආකාරයෙන් දෙව් මිනිස් ප්‍රජාව තුළ බුද්ධ කෝලාහලය ඇති වුණා. සක්දෙවිඳු මහා බ්‍රහ්මයා ප්‍රධාන දෙව්බඹුන් විසින් තුසිත දෙව්ලොව දෙව් සභා මණ්ඩපයේදී සන්තුසිත දෙවියන් ඉදිරියේ බුද්ධත්වය සඳහා සුදුසු කල් පැමිණ ඇතැයි දැනුම් දුන්නා. සම ක්‍රමයෙන් දුර්වර්ණ වුණා. පැළඳ සිටි දිව්‍ය මල්මාලා ක්‍රමයෙන් පරවෙන්නට පටන් ගත්තා. දිව සළුවල පැහැය ක්‍රමයෙන් අඩු වුණා. දහඩිය තමන්නට පටන් ගත්තා. දෙවි බඹුන් මෙසේ ආරාධනා කළා.
3: මහා වීරයන් වහන්සේ, මේ සුදුසු කාලයයි. මව් කුසක පිළිසිඳ ගන්නා සේක්වා. දෙව් මිනිස් ප්‍රජාව සසර කතරින් එතෙර කරවීමට බුද්ධත්වය සාක්ෂාත් කරන සේක්වා.
2: සන්තුසිත දෙවියන් තුසිත දෙව්ලොවෙන් චුතවීමට පෙර පංච මහා විලෝකනය සිදු කළා. කාලය මිනිසුන්ගේ ධර්මාවබෝධ කිරීමේ හැකියාව මෝරා ඇති කාලය විය යුතුයි. දීපය ජම්බුද්වීපය විය යුතුයි. දේශය මධ්‍ය ප්‍රදේශය විය යුතුයි. කුලය ක්ෂත්‍රිය හෝ බ්‍රාහ්මණ විය යුතුයි. මව මෞකුස පිළිසිනගත් පසු මවට මාස 10කුත් දින 7ක් ආයුෂ ඇති පින්වත් මවක් විය යුතුයි. බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් සිහි නුවණින්ම නික්මුණා.
4: පුරෝහිතවරුනි, පෙරදින රාත්‍රියේ දේවින් වහන්සේ දුටු සිහිනේ අර්ථය කුමක්ද?
5: මහරජතුමනි, පින්වත් පුත්‍රවණක් ලැබෙනා බවට පෙර නිමිත්තකුය. ඔහු සාමාන්‍ය පුත්‍රවණක් නොවේ. මහා පුණ්‍යවන්ත, මහා ආනුභාව ඇති අතිශ්‍රේෂ්ඨ වූ උතුම් පුත්‍ර රත්නයක්.
2: එදා හරිම සුන්දර දවසක් එක යායට මල් පිපිලා උදා හිරු මඩල පෙරදිගින් මෝදු වෙද්දී කුරුළු කොබෙයන්ගේ කෝමල නාදයෙන් මුළු පරිසරයම ප්‍රබෝධමත් වුණා.
6: අපගේ පුත් කුමරා බිහි කිරීම සඳහා දෙව්දානුවරට යාමට මට අවසරද දේවයන් වහන්ස?
4: හොඳයි, මම එය සූදානම් කරන්නම්.
2: පුත් කුමරා බිහි කරනු පිණිස තමන්ගේ මෞතුමිය වාසය කළ දෙව්දානුවර කරා මායා දේවිය ගමන් නැරඹුවා. සීල් සුලං රැලි දසත හමා ගියා. ශ්වේතවර්ණ හිරු රැස් විසිතුරු වටා මවමින් සිව් දෙසම ආලෝකමත් කළා. ඒ පින්බර දිනයේ වචනයෙන් කිව නොහැකි කුමක්තෝ අසිරියක් සැඟවී තිබුණා.
6: අමාත්‍යතුමනි, රථය මදකට නතර කරන්න මට ටිකක් විවේක ගැනීමට අවශ්‍ය වෙනවා. අද ලොම්බිලි සල්ලු වෙන හරිම ලස්සනයි. මේ මාගේ මිත්තණිය නමින් කරවන ලද රාජකීය උද්‍යානයක්.
7: දේවින් වහන්ස, එසේනම් සල්ලුවෙනට වැඩම කොට මදක් විවේක ගනු මැනවි.
6: මාගේ කයට අමුත්තක් දැනෙනවා.
8: එන්න, ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න. දේවියන් වහන්සේට පුත්කුමරෙක් බිහි වෙන්න යන්න, ඉක්මන් කරන්න.
2: ඒ මොහොතේ මහ පොළව කම්පා වුණා. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය මහතාලෝකයක් මුළු මහත් ලෝක ධාතුවේම පැතිර ගියා. සතරවරම් දෙවිවරුන් දිව්‍යමය සලුවක් රැගෙන මහා බෝසතාණන් වහන්සේව පිළිගන්නට පැමිණියා. බෝසත් කුමරාව දේවියගේ ඉදිරියේ තබා මෙසේ පැවසුවා.
9: දේවිය සතුටු වන්න, මහා පින්නැති කුමරෙකුයි ඉපිද සිටින්නේ.
2: උණුසුම් සහ සීත දිය ධාරා දිය කිස පිණිස අහසින් ඇද හැලුණා. සියලු දෙනා විශ්මයට පත් කරවමින් බෝසත් කුමරා පියුම් මතින් උතුරු දෙසට සත් පියවර තබා මිහිරි හඬින් සිංහනාද කළා.
10: මම ලොවට අග්‍ර වෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ඉපදීමයි, මින් පසු මාගේ ඉපදීමක් නැත.

පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ. ධම්මපදය අරහන්තව

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලියෝසේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

අයිතියට රතන සූත්‍ර දේශනාව මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: මම සිද්ධාර්ථගේ සෑම පියවරක් පසුපසම ලූ බැන්ද. ඔහුගේ මේ ගමන මම අවහිර කරන්න ඕන. ඒ දැන් වජිරාසනය මත වාඩි වෙලා සිටිනවා. ඔහු එතනින් ඉවත් කළේ නැත්තං ඒ කාන්තෙන්ම ඔහු තිදනවා. අද මම ඔහුව නැගිට්ටවනවාමයි.
1: ඒ බිහිසුණු මොහොතේ දෙව

0: අසංකේය කල්පලක්ෂ හතරක් පුරාවට පුරණ ලද පාරමී ධර්මයන්ගෙන් රැස් කරගන්නට යුතුය. පුණ්‍ය සම්භාරය හේතුවෙන් අප මහා බෝසතාණන් වහන්සේට පවිතු මාර්යාගෙන් කිසිදු විපතක් සිදු වුණේ නැහැ. අප මහා බෝසතාණන් වහන්සේගේ රෝම කූපයක්වත් සොලවන්නට පවිතු මාර්යාට බැරි වුණා. අවසානයේදී පවිතු මරු මෙසේ තර්ජනය කළා.
1: ඒ සිද්ධාර්ථ, නුඹ හිතන්නේ මගෙන් පැනලා යන්න පුළුවන් වෙයි කියලාද? පුළුවන් නම් බේරියන් මේ ආයුධවලින්.

0: සිද්ධාර්ථව මෙතනින් නැගිටවන්න වෙන උපක්‍රමයක් යොදන්න ඕන. හියුණු ආයුධවල බලයත් ඔහු ඉදිරියේ නැති වුණානේ.
1: සිද්ධාර්ථ, නුඹ වාඩි වී සිටින ආසනයත් අයිති මට. හැකි ඉක්මනින් නොතනින් නැගිටලා යනු. ඔය ආසනය අයිති මට. දරුණාද? වහා ඉවත්ටි. ඔය ආසනය මට දෙනු.
2: මාරේ, මේ ආසනය නුඹේයි පවසන්න නුඹට තියෙන සාක්ෂි මොනවද? සාක්ෂි තිබේ නම් මාහට ඒ බව පවසන්න.
1: ඊට කලින් කියනු, මේ ආසනේ නුඹේ කියන්න තියෙන සාක්ෂි මොනවද?
3: මම සාක්ෂි දෙන්නම්.
0: මොනවා? බොළෝ මහිකාන්තාව,
3: මෙහි වැඩ සිටින මේ මහා පුරුෂ රත්නය සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම්දම් පුරාගෙන ආවේ මේ ආසනයේ මත වැඩ සිටින්නයි. මේ ආසනයේ අයිති මේ ශ්‍රේෂ්ඨ පුරුෂයාටයි.
4: ඒ මොහොතේම ගිරි මේකලා ඇතුන් බිමට වැටුණා. ඒ මත සිටි පවිතු මාර්යාද වැටුණා. සසර පුරාවට වැඩෝ මහා ගුණබලයේ ඉදිරියේ පෙරතුන මාර්යා සහිත සේනාව සීසීකඩ දුව ගියා. ඒත් සමගම වටපිටාව මහත් නිස්කලංක ස්වභාවයක් ගත්තා.

පින්වර වෙසක් සඳ රැසින් මුළුල්ලව ආලෝකමත් වූ ඒ රාත්‍රියේ පළමු යාමේදී අප මහා බෝසතාණන් වහන්සේ පෙරගත කළ ජීවිත දකින නුවණ උපදවා ගත්තා. රාත්‍රියේ මධ්‍යම යාමේදී ලෝක සත්වයන් උපදින චුතවන අයුරු දක්නා නුවණ උපදවා ගත්තා. අලුයම යාමේදී සියලු කෙලෙසුන් දුරු කිරීමත් සමගම උන්වහන්සේ තුන් ලොව දිනා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ආසේ පොළවේ ජලයේ සෑම තැනක්ම පුදුමාකාර ලස්සනකින් පිරී ගියා. අතුවක මල් පිපී සොඳුරු රෝ රටා මැවී ගියා. පින්නති දෙවිවරු අහස් කැපේ සිට දිව මල් ලිසිමින් ප්‍රීතියෙන් වන්දනා කළා.

කෙලවරක් නැති සසර පුරා ඇවිදිමින් ගියා. ජීවිතේ නැමැති ගේ හදන වඩුවා හඳුනාගෙන කැනි මඩලත් පරාලත් සුණු විසුණු කළා.

0: පින්දත. අනුන්ගේ රළුපරළු කතා, අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නෑ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.
1: අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: භික්ෂූන් වහන්සේ 509කගේ සහභාගිත්වෙන් රජගහනුවර සප්තපර්ණි ගල්ගුහාවේදී පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ අද වැනි පොහෝ දිනකයි. වස් කාල සීමාව තුලදී විහෙර විහාරස්ථානවල වැඩි වශයෙන් ආගමික කටයුතු සිදුවන අතර භික්ෂූන් වහන්සේව සමාදන් වීමෙන් අතීතේ පටන් මෙම කාල සීමාවේදී විහාරස්ථානවලම වැඩ වසති. ඇසරපුර පසළොස්වක පොහෝ දා විනය කර්ම සිදුකොට වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේට නිකිණිපුර පසළොස්වක පොහෝ දිනේදී වස් සමාදන් විය හැකිය. එය පසු වස් එළඹීමයි. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ රහත්භාවයට පත් වූයේද අද වැනි දිනකයි.
1: සුදිලෙ ගුවන් විදුලියේ

ගන්න ඕන මල්ලහුරක් තියන අතින් කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසි ඇති අය ළඟ කොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්න

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදස්නාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්වත්නි, පින් කළ තැනැත්තා මෙලවත් සතුට වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුට වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුට වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවරුනි.

0: අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනි බිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: යමෙ තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවම ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමක වගේ
1: සුදුලගේ සංගයි ඔබ රැඳී සිටින්නේ.

0: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: පින්වතුනි, ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කම කානිසංස. සිහියට නගා ගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව, පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුනා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදු පියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන, ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ? පින්වතුනි, සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා, පින්වතුනි, පැදකුණු කරලා පිටුනොපා ගිය කුසලයෙන් තෞතිසා දිව්‍ය ලෝකේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම. වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම, වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත්වීම, කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත්නවීම, ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරයේ හට නොගැනීම, රන් පැහැපා සිරුරක් ලැබීම, අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම, සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම, කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටි යහපත් භූමිතලවල ජීවත් වීම, අවසානී පින්වතුනි සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්, උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසුදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයාණන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන් පින්වතුනි.
2: සොතිගේ කුවන් පෙතලියා.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීමක්.

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවනම් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කවර
1: භික්ෂුන් වහන්සේ 509 සහභාගිත්වෙන් රජගහනුවර සප්තපර්ණි ගල්ගුහාවේදී පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ අද වැනි පොහෝ දිනකයි. වස් කාල සීමාව තුලදී වෙහෙර විහාරස්ථානවල වැඩි වශයෙන් ආගමික කටයුතු සිදුවන අතර භික්ෂුන් වහන්සේ වස් සමාදන් වීමෙන් අතීතේ පටන් මෙම කාල සීමාවේදී විහාරස්ථානවලම වැඩවසති. ඇසරපුර පසළොස්වක පොහෝදා විනය කර්ම සිදුකොට වස් එළඹීමට නොහැකි වූ භික්ෂුන් වහන්සේට නිකිණිපුර පසළොස්වක පොහෝ දිනේදී වස් සමාදන් විය හැකිය. එය පසු වස් එළඹීමයි. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමින් වහන්සේ රහත්භාවයට පත් වූයේද අද වැනි දිනකයි.

මාස 9ක්ම දුක් වින්දා. එන්න එන්නම අමාරුයි. Tamange atin situwechcha væradi ekin ek situwam patayakse taman idiriye peenna patangatta. Mittaramma vinashakare vidihata budurajanan wahanseeta viruddhawa katiyu

0: බුදුරජාණන් වහන්සේ දැකීමේ ආශාවක් උපන්නා.
1: අනේ මාව කොහොම හරි බුදුරජාණන් වහන්සේව දකින්න එක්කගෙන යන්න. මට මිය යන්න කලින් උන්වහන්සේව දැකගත්තොත් ඇති. අනේ
2: දේවදත්තට උපස්ථාන කරපු පිරිස ඔහුව ඇඳක තබාගෙන සැවත් නුවර බලා පිටත් වුණා. සැවත් නුවර ජේතවනේ බලා ගමන් කරද්දී අසල පොකුණක් දැක ඔහුට පිපාසයක් ඇති වුණා. බලවත් පිපාසයක් ඇති වුණා. ඒ වගේම ඇඟපත පුරා මහා දැවිල්ලක් හටගත්තා. ඔහුට පොකුණට බසින්නට ආශාවක් ඇති වුණා. උපස්ථාන කරන පිරිස ඇඳ බිමින් තිබ්බා. දේවදත්ත අමාරුවෙන් වාඩි වෙලා හිටගත්ත විතරයි පොළොවින් ගිනි දැල්ලවිත් දේවදත්ත වෙලා ගත්තා. ඒ අවසන් මොහොතේ ජේතවනාරාමයේ දෙස බලා
1: මම බුදුන් සරණ යමි. මම
2: එසේ කියමින් දේවදත්ත පොළොවේ කිනා බැස්සා. මේ සිදුවීම බුදුරජාණන් වහන්සේට සැලවීමෙන් පසුව

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය.

හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි ධම්මපදය යම්.

0: මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.
1: සුදිලේ ගුවන් විදුලියේ

පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අත

මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සරසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන්නෝ සරු දෙයක්ම ලබන්නාහුය.

මෙලොවත් ශෝකවන්නේය, පරලොවත් ශෝකවන්නේය, දෙලොවමත් ශෝකවන්නේය. ඔහු තමාගේ කිලිටි කර්මය දැක

0: භික්ෂූන් වහන්සේ 500 නමකගේ සහභාගීත්වයෙන් රජගහනුවර සප්තපර්ණි ගල්ගුහාවේදී පළමු ධර්ම සංගායනාව පැවැත්වුවේ අදවැනි පොහෝ දිනකයි. වස් කාල සීමාව තුලදී වෙහෙර විහාරස්ථානවල වැඩි වශයෙන් ආගමික කටයුතු සිදුවන අතර භික්ෂූන් වහන්සේව සමාදන් වීමෙන් අතීතේ පටන් මෙම කාල සීමාවේදී විහාරස්ථානවලම වැඩ වසති. ඇසරපුර පසළොස්වක පොහෝදා විනය කර්ම සිදුකොට වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේට නිකිලිපුර පසළොස්වක පොහෝ දිනේදී වස් සමාදන් විය හැකිය. එය පසු වස් එළඹීමයි. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ රහත්භාවයට පත් වූයේද අදවැනි දිනකයි.
1: සොත්නිකල් කුවන් පෙතලිය.

0: පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවි වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද ඒ බිම ඉතා රමණීයම වන්නේය ධම්මපදය අරහන්ත වග්ගය
1: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: මස්ලි නැතියට ලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුට වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුට වෙනවා. ඒ විතරක්ද ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුට වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.

0: අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කලෙහි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදී යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදී
1: යන්නේ.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවනම් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යම්

0: සුදි ලගුවන් ගිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: ආහාර පිදීමේ අනුසස් විපාක. පින්වතුනි, අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරුව කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරුව තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවැල් බෑයක් පූජා කරනවා. දඬුවැල් බෑයක් කියන්නේ මී වදයක් අත්තදස්සී බුදු හාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින, ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න, ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි, ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට, දුගී මගී යාචකාදීන්ට මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද, දෙනවාද, ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්. පින්වතුනි, පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා. ඒ පිණ්ඩපාත දානයට දානය සහ වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජාව මා මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ. බලන්නෙහි ආනිසංස කොයි තරම්ද කියලා. දහස් වතාවක් සක්දිවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා. එවැගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා අතර එසේම භික්ෂා දානය හේතුවෙන් එතුමියට සසර දිනීමට හේතු වුණා.
2: සුතිල කුවන් පෙතලිය.

0: භික්ෂූන් වහන්සේ 500 නමකගේ සහභාගීත්වයෙන් රජගහනුවර සප්තපර්ණි ගල්ගුහාවේදී පළමු ධර්ම සංගායනාව පැවැත්වුවේ අදවැනි පොහෝ දිනකයි. වස් කාල සීමාව තුලදී වෙහෙර විහාරස්ථානවල වැඩි වශයෙන් ආගමික කටයුතු සිදුවන අතර භික්ෂූන් වහන්සේ වස් සමාදන් වීමෙන් අතීතේ පටන් මෙම කාල සීමාවේදී විහාරස්ථානවලම වැඩ වසති. ඇසරපුර පසළොස්වක පොහෝදා විනය කර්ම සිදුකොට වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේට නිකිලිපුර පසළොස්වක පොහෝ දිනේදී වස් සමාදන් විය හැකිය. එය පසු වස් එළඹීමයි. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ රහත්භාවයට පත් වූයේද අදවැනි දිනකයි.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය

0: පුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සිද්ධාර්ථ කුමාරයා උපන් ලුම්බිනිය පිහිටා තිබෙන්නේ මෙකල ඉන්දියාව සහ නේපාලය යන රටවල් දෙකේ දේශ සීමාවෙන් කිලෝමීටර් 10ක් පමණ ඇතුළට වන්නට නේපාලයේය. සිදුහත් උපතින් පසුව ලෝකයාට ලුම්බිනිය පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ ක්‍රිස්තු පූර්ව 249 පසුවය. ඒ මෞර්ය වංශික ධර්මාශෝක මහා අධිරාජ්‍යයා සිය රාජාභිෂේකයෙන් 20 වස ලුම්බිනියට පැමිණ මෙම පූජනීය අඩවිය බැඳපුදා ගැනීමෙන් අනතුරුවය. අශෝක නිර්දුන් සමග පැමිණි උපගුප්ත මහරහතන් වහන්සේ සිය ඉරිදි බලය යොමු කර සිද්ධාර්ථ කුමාර උප්පත්තිය සිදු වූ ස්ථානය නිශ්චිත ලෙසම පෙන්වා දෙනු ලැබිනි. අනතුරුව එම ස්ථානයේහි ස්මාරක ස්තම්භයක් සහ ශිලා ලේඛනයක් ස්ථාපනය කිරීමට අශෝක අධිරාජයා පීවර ගනු ලැබුවේ මතු එම ස්ථානය ලෝකයාට පහසුවෙන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සලසා දීමේ අභිලාෂයෙනි. පුරාවිද්‍යා කැණීම් මගින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද මායාදේවී ආරාමය සම්බුදු උපතේ 2547 වන සංවත්සරයේ යෙදුණු 2003 මැයි මාස 16 වන වෙසක් පුන් පොහෝ දින මහජනතාව වෙනුවෙන් විවෘත කරනු ලැබුණු අතර එම ආරාමයේ අත්තිවාරමේ නෂ්ඨාවශේෂ බිම් මහලේ දැකිය හැකිය. ආරාමයේ තුල අශෝක ස්තම්භයට සමාන්තරව පොළවෙන් මතු කරගන්නා ලද පින්වත් කුමරු මෞකුසින් බිහිවන අවස්ථාව නිරූපිත මූර්තියක් පිහිටියේය. මෙහි ආරක්ෂාව සඳහා තද ඝනකමින් යුත් වෙඩි නොවදින වීදුරුවකින් ආවරණය කර ඇත. සතරවරම් දෙවිවරුන් විසින් කුමරුන් පිළිගැනීම සිදු වූ ස්ථානය ස්මරණය කිරීමට ඉදිකළ ථූප සතරක නටබුන්ද මේ ආසන්නයේ දැක ගැනීමට හැකිවේ. ඉතා මෑතකදී එංගලන්තයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ රොබින් කනිම්හැම් ප්‍රධාන පුරාවිද්‍යා කණ්ඩායමක් මායාදේවී ආරාමයේ ඇතුළත භූමියෙහි කරන ලද විශ්මිත තොරතුරු ගණනාවක් අනාවරණය විය. දැනට පවතින මායාදේවී විහාරයේ අඩිතාලමට යටින් භූගර්භයේ පැරණි විහාර ගෘහයක් මෙම කැණීම්වලදී සොයාගෙන ඇත. භූගර්භයෙන් මතුවූ ගොඩනැගිල්ල මහා මායාවන් සිදුහත් කුමරුන් බිහිකරන අවස්ථාවේ තිබුණා යයි සැලකෙන ඓතිහාසික සල්ගස ආවරණය කර තැනු වහලකින් තොර බෝධිගරයක් විය හැකි බව ඔවුහු ප්‍රකාශ කරති. එහි ගරාදි වැටක නටබුන් හමු වී ඇත. ඒ මධ්‍යෙහි තිබූ වලේ සල් වෘක්ෂයේ දිරාගිය කොටස් මතුකර ගැනීමටද ඔවුහු සමත් වී ඇත. හම වූ පුරාවස්තු කාබන් සමස්ථානිකයේ යොදා පරීක්ෂණයට බඳුන් කළ අවස්ථාවේ එහි අතීතය ක්‍රිස්තු පූර්ව 550 තරම් ඈතට දිව යන බව අනාවරණය වුණා.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පතා කීර්තිය උදා කරගන්න
1: රැඳී සිටින්නේ.
2: සුදිල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: පවුකරන්නා මෙලොවත් සෝක කරයි. ඒ වගේම පරලොවත් සෝක කරයි. දෙලොවම සෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකවර.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලි ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

භික්ෂූන් වහන්සේ 509කගේ සහභාගිත්වෙන් රජගහනුවර සප්තපර්ණි ගල්ගුහාවේදී පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ අද වැනි පොහෝ දිනකයි. වස් කාල සීමාව තුලදී වෙහෙර විහාරස්ථානවල වැඩි වශයෙන් ආගමික කටයුතු සිදුවන අතර භික්ෂූන් වහන්සේ වස් සමාදන් වීමෙන් අතීතේ පටන් මෙම කාල සීමාවේදී විහාරස්ථානවලම වැඩ වසති. ඇසරපුර පසළොස්වක පොහෝදා විනය කර්ම සිදුකොට වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේට නිකිලිපුර පසළොස්වක පොහෝ දිනේදී වස් සමාදන් විය හැකිය. එය පසු වස් එළඹීමයි. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමින් වහන්සේ රහත්භාවයට පත් වූයේද අද වැනි දිනකයි.

0: හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමකවා.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

සදහවත් පින්වතුනි පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.

0: සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස
1: පිංගතුනි නිකිනි පුන් පොහොය අද වගේ පුන් පොහොව දවසක මේ බුද්ධ ශාසනය තුල ප්‍රථම ධර්ම සංගායනාව එදා සප්තපරණී කියන ගුහාව ඉදිරිපිට 500ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා මෙන්න ධර්මය මෙන්න විනය මෙන්න සම්බුද්ධ ශාසනය කියලා මාස 7ක කාලයක් මේ ත්‍රිපිටක ධර්මයේ සජ්ජායනා කරමින් බුදුරජාණන් වහන්සේගේ මුල් බුද්ධ වචනේ පටන් අවසානි පිරිනිවන් පාන මොහොතේ දේශනා කොට වදාළ අවසන් බුද්ධ වචනේ දක්වා සූවසු දහසක ධර්මස්කන්ධය සංගායනා කරමින් ස්ථාපිත කරන්නට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහරහතන් වහන්සේලා සිදු කළ ප්‍රථම ධර්ම සංගායනාව සිදු වුණේ අද වගේ පුන් පොහෝ දවසක නිකිනි පුන් පොහෝ දවසක. ඒ වගේමයි මේ සම්බුද්ධ ශාසනය තුළ සිහිනුවණින් අග්‍ර මතක ශක්තියෙන් අග්‍ර ධාරණ ශක්තියෙන් අග්‍ර යමක් ක්ෂණයෙන් වටහා ගැනීමෙන් අග්‍ර බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා උතුම් අරහත්වයට මහරහත් භාවයට පත්තුනේ අද වගේ නිකිනි පුන් පොහෝ දවසක. ඒ වගේමයි ශ්‍රී ලාංකීය සම්බුද්ධ ශාසනය තුල අපේ ඉතිහාසය ගත්තහම අපි දන්නවා අද වගේ දවසක වාම යකි දළදා වහන්සේ සුදු බුදුරැස් විහිදෙන ඒ උතුම් දළදා වහන්සේ වැඩ සිටින ලංකා භූමියේ අවසන් රන්දෝලි මහා පෙරහැර සිදුවෙන්නේ අද වගේ පුන් පොහෝ දවසක දළදා පෙරහැර. ඒ වගේමයි ලලාට ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා සේරුවිල මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි වෙන්නේ ලංකා භූමිය අද වගේ පුන් පොහෝ දවසක. මේ කාරණා එක්ක පොයේ දවසේ වැදගත්කම ඒහා බැඳිච්ච ධර්ම කාරණා වගේම ඒ කරුණු තුලින් අපේ ජීවිතයට ගන්න තියෙන ඉතාම වැදගත් කාරණා අද අපි මේ ධර්මානුශාසනාවේදී සාකච්ඡා කරන්න කල්පනා කරන පිංගතුනි ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පාවා දාලා වෙසක් පුන් පොහෝ දවසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ සතියක් ශ්‍රී දේහයේ මහජන ප්‍රදර්ශනීට තැබුවා. බොහෝ දඹදිව තලයේ රාජරාජ මහා මාත්‍යවරු සද්ධාවන්ත සිව්වනක් ශ්‍රාවකයන් දින ගණනාවක් පුරා දිවාරෑ නොබලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ ශ්‍රී ශරීරයේ වන්දනා කරගෙන ඔවුන් අවසාන වතාවට ශ්‍රී දේහයට වන්දනා කරගත්ත දෙවියන් අහසේ ඉඳන් මදාරාමල් ඉසිමින් පූජා පවත්වමින් ශ්‍රී දේහයට පූජා පැවැත්වෝ දින 7කට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේකින් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහයේ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නේ කොහොමද? ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද, අලුත් සිවුරු 500කින් කපු පුළුම් පටල 500කින් ශ්‍රී දේහයේ වෙන වෙනම ඔතලා සඳුන් වතුරෙන් දෝණය කළ සුවඳ පැන් ගල්වල ශ්‍රී දේහයේ සිවුරු 500කින් කපු පුළුම් පටල 500කින් වෙන වෙනම ඔතනවා. රන් දෙනක තැම්පත් කරලා සඳුන් දරවලින් සකස් කරපු සඳුන් චිතකයක් තුල ශ්‍රී දේහය ආදාහනය කළ යුතුයි. ඒක හැම බුදු කෙනෙකුටම සාධාරණ ක්‍රමයක්. පෙර බුදුරජාණන් වහන්සේලා පවා පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහය ආදාහනය කරලා තියෙන ඒ ක්‍රමයට. ඒ විතරක් නෙමෙයි සක්විති රජවරු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතුව මේ ලෝකෙම පාලනය කරන මහා පින්වත් රජවරු යම් යම් කාලවල සමහර කල්ප ගානකට එක වතාවක් වෙන්න පුළුවන්. සක්විති රජ කෙනෙක් දිහා ගත්තහම සාමාන්‍ය අපි හිතන විදිහේ සාමාන්‍ය ලෝක බලවතෙක් නෙමෙයි. පංචශීලයේ ධාර්මිෂ්ඨව දසරාජ ධර්මයෙන් ලෝකේ පාලනය කරන අහසින් යන්න පුළුවන් පුණ්‍ය ඉරුදි ඇති සත්ව රත්නයන් පහළ වෙන අහසින් ගිහි හිතූ හිතූ දිශාවට චක්‍ර රත්නේ නැගලා අහසින් සිවුරග සේනා පිරිවරාගෙන අහසින් ගිහිල්ලා පංචශීලෙන් රටවැසියන්ට අනුශාසනා කරන්න මගේ රටවැසියන් ප්‍රාණඝාතයෙන් වළකින්න සුරකමෙන් වළකින්න වැරදි කාම සේවනයෙන් වළකින්න බොරුවෙන් වළකින්න මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න සක්විති රජුරුවන්ගේ අනසකට ලෝකයා තමන්ගේ පාලනය තුළ සීලවන්ත කරන්න තරම් දක්ෂ සක්විති රජ කෙනෙක්. ඒ නිසා සක්විති රජුරුව පෘතජ්ජනෙක් වුණත් මිය ගියාට පස්සේ චෛත්‍ය හදලා වන්දනා කරන සුදුසුයි තූපාර පුද්ගලයන් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ සක්විති රජ කෙනෙක් මිය ගියාට පස්සේ සක්විති රජුරුවන්ගේ ශරීරය ඒ විදිහටම තමයි ආදාහනය කරන්න. බුදු කෙනෙක්ගෙන සිවුරු 500කින් කපු පුළුම් පටල 500කින් ඔතනවා. සක්විති රජ කෙනෙක්ගෙන රන් සලු 500කින් කපු පුළුම් පටල 500කින් ඔතන. ඒ විදිහටම සඳුන් චිතකයක් තුළ රන් දෙනක තැම්පත් කරලා ආදාහන කටයුතු සිදු කරනවා. පින්වතුනි, එදා ශ්‍රී දේහය ආදාහනය කරන්න සෝදානම් කරපු වෙලාවේ දැන් චිතකිටත් නම් වල අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය එතන වැඩ හිටියා. ඒ වෙනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභින් අගෙන් අග්‍රම කෙනා උන්වහන්සේගෙත් උපදෙස් අරගෙන මල් රජදරුවෝ 4 දෙනෙක් සුදු වතින් සැරසිලා ජටාවල් බැඳලා සුවඳ පැන් වලින් දෝවණේ වෙලා ගිනිමැල 4ක් අරගෙන චිතකේ වටා ප්‍රදක්ෂිනා කරලා චිතකේට ගිනි දල්වන්න සෝදානම් වුණා. ගින්න තියෙනකොටම සැනින් නිවිලා යනවා. මල් රජදරු 8 දෙනෙක් ඒත් ගින්න නිවෙනවා. ගිනි දල්වන්න බෑ. මල් රජදරු 16 දෙනෙක් උත්සාහ කරේ ඒත් හරියන්නේ නැහැ. අවසානයේ ගිනි දල්වන්න ගත්ත උත්සාහය නවත්තලා අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් විමසන අනේ ස්වාමීනි, ඇයි මේ චිතකේට ගිනි දල්වන්න කවුද ඉඩ දෙන්නේ නැත්තේ? ගින්න දල්වනකොටම නිවිලා යනවා. උන්වහන්සේ දිවසින් බැලුවා දෙවියන්ගේ අදහස වෙන එකක්. දෙවියනුයි මේ දේ කරන්නේ. ඇයි ස්වාමිනී දෙවියන් ඉඩ දෙන්නේ නැත්තේ? උන්වහන්සේ දිවසින් දෙවියන් සමග සාකච්ඡා කළ දෙවියන්ගේ සිත දැනගෙන මල් රජදරුවන්ට කියනවා, රජදරුවනි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සැරියුත් මුගලන් දෙනම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට පෙරයි පිරිනිවන් පාන. ඊළඟට මේ ශාසනයේ වැඩ ඉන්න ශ්‍රේෂ්ඨතම කෙනා තතිය ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. බුදුහාඳුරු වගේම පෙනුමක් තිබ්බ කෙනෙක්. උන්වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 7ක් පිහිටලා තිබිලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට 32ක් තිබ්බා. 32 මහා පුරුෂ ලක්ෂණ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාවානුවර ඉඳන් 500ක් භික්ෂූන් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන පණවිඩේ උන්වහන්සේට දැනගන්න ලැබිලා, හැබැයි බොහෝ දුරක හිටියේ. 500ක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සමග වඩිනවා කුසිනාරාවේ මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනයේට. ඒ ඈතින් වඩිනකොට උන්වහන්සේගේ හිතේ පැතුමක් තියෙනවා. අනේ, මට බොහෝ කාලෙකින් බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්න සිරිපතුල් වන්දනා කරගන්න බැරි වුණා. උන්වහන්සේ පිරිනිවන් පාලා උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න කලින් මට සම්බුදු සිරිපතුල් නළලි තියාගෙන බුදුගුණ සිහි කරගෙන වන්දනා කරගන්න ලැබේවා කියලා උන්වහන්සේගේ හිතින් හිතනවා. ඒ සිතුවිල්ල දකින්න දෙවියන් දෙවියන් චිතකයට ගිනි දල්වන්න ඉඩ නොදී ගින්න දල්වනකොටම චිතකයේ ගිනි නිවාදමන. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනතෙක් බලාගෙන අපිට ඉන්න වෙනවා කියන කාරණේ අනුරුද්ධ මහරහතන් වහන්සේ පිරිසට දැනුම් දුන්නු. බොහෝ පිරිසක් සතුටු නානේ බුදුරජාණන් වහන්සේ වගේම පෙනුමක් තියෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එහෙනම් දැන් වඩීවි කියලා හැමෝම මඟ බලාගෙන හිටියා. ටික වෙලාවක් යනකොට 500ක් සංඝ පිරිස පිරිවරා බුදුරජාණන් වහන්සේ වඩිනවා වගේ ඈතට පේන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වගේම පෙනුමක් තිබුණේ. පිරිසට මතක් වුණේ අනේ බුදුරජාණන් වහන්සේ වඩිනවා වගේමයි කියලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එතනට වැඩම කරලා සිවුර ඒකාංශ කරලා පොරෝගෙන චිතකයේ වටා තුන් වතාවක් බුදු ගුණ කියමින් ප්‍රදක්ෂිනා කළ වන්දනා කරා. අද අපි චෛත්‍ය වඳින්නේ. ඒ වගේ බුදු ගුණ කියමින් ප්‍රදක්ෂිනා කරමින් චිතකයේ වටා වන්දනා කරලා උන්වහන්සේ සිරිපතුල් පිහිටි තැනට දන ගහලා චිතකයට නලල තියලා අදිෂ්ඨානයක් කරා. මේ චිතකයේ තුල රන් දෙනේ කපුපුළුම් පටල 500කින් සිවුරු 500කින් ඔතලා ඒ වැඩ සිටින ශ්‍රී දේහේ සිරිපතුල් එළියට නික්මිලා මගේ නලල මත පිහිටාවා කියලා අදිෂ්ඨානයක් කරා. හරිම ආශ්චර්යයි. දින 7කට පෙර වෙසක් පොන් පොහෝ දවසේ පිරිනිවන් පාපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරේ කිසිම වෙනසක් නොවී දින 7ක් බුද්ධ අදිෂ්ඨාන බලන්න අපිට හිතා ගන්නවත් බැහැ. දින 7කට පසු ඒ අදිෂ්ඨානෙන් රන් දෙනවත් නොසෙල්වි චිතකයන් නොසෙල්වි සිරිපතුල් පමණක් රන් දෙනින් එළියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළල මත පිහිටියා. උන්වහන්සේ බුදු ගුණ සිහි කර කර බොහොම සද්ධාවෙන් සිරිපතුල් වන්දනා කරලා චිතකයෙන් අර සිරිපතුල් වලින් හිස ඉවතට අරගෙන වැඳගෙන නැකිටිනවා සමගම චිතකයට දේවානුභාවයෙන් ගිනි දැල්වුණා. කවුරුත් ගිනි දැල්වන්න ලැබුණා. ඉබේම ගිනි ගත්. ඔන්න ඔය වෙලාවේ ශ්‍රී දේහේ ආදාහණය වෙනකොට සද්ධාවන්ත ධර්මාවබෝධයක් නොලබපු කෙලෙස් ප්‍රහාණය නොකළ ශ්‍රාවකයෝ ඒ අයට සංවේගය දැනෙනවා. ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලා හිටියේ. හැබැයි උන්වහන්සේ හඬා වැළපෙනවා. රහතන් වහන්සේලා තමයි අනිත්‍ය ස්වභාවයේ ලෝක ධර්මතාවය මෙනෙහි කරගන්නේ. සාමාන්‍ය කෙලෙස් සහිත අයට දුක දැනෙනවා හිතට. අනිත් අය හඬා වැළපෙනවා. අනේ ලෝකෙට පහළ වෙච්ච ධම්මැස පිරිනිවන් පෑව. අනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව කියලා හඬා වැළපෙනකොට අර පිරිස අතර මේ සංඝයා බුදුහාඳුරු වෙනුවෙන් සිවුරු දරාගත් භික්ෂුන් වහන්සේලා අතරින් සිවුරක් දරාගෙන කෙනෙක් ඒ අතරට ඇවිල්ලා කියනවා මොකටද උඹලා අන්නන්නේ සතුටු යල්ලා. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණා. දැන් අපිට මේක කැපයි මේක කකපයි කියලා නීති දාන්න කෙනෙක් නෑ. අපිට ඕන විදියට ඉන්න පුළුවන් කියෝ මේක. ඔබ හිතන්න දැන් බොහෝ වෙලාවට අද මෙහිමයි මේ කාලේ මෙහෙමයි කියලා වර්තමානයේ යම් යම් සිදුවීම් ගැන අපි බොහෝ වෙලාවට අපි දකිනවා සමාජ මිනිස්සු යම් යම් විවේචන කරන මේ ලෝක ස්වභාවය. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන වෙලාවේ භික්ෂුවක් හැටියට සිවුරු දරාගත් කෙනෙකුත් ඒ අතරින් අර රහතුන් වැඩ සිටිය ශ්‍රී දේහේ ගිනි නිවෙන්නත් කලින් ඒ අතරට ඇවිල්ලා මොකටද උඹලා අනන්නේ සතුටු යල්ලා දැන් අපිට ඕන විදිහට ඉන්න පුළුවන් කියලා. ඒ පාපී ප්‍රකාශ සාමාන්‍ය ඔබ පොත්පත්වල දහම් පාසල් පොත්වල ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත පොත්වල මේ පාපී වචනේ හඳුන්වන්නේ සුබද්දගේ අබද්ද වචන කියලා. ඒ පාපී වචන කීපේ ඒ වචන ටික කන වැටුණ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට උන්වහන්සේට ඇහුණා. උන්වහන්සේ මොහොතෙම අදිෂ්ඨාන කරගත්ත සංඝයා රැස් කරලා සංඝයාව දැනුවත් කරා ආයුෂ්මතුනි අධර්මීය බබලන්න පෙර අධර්මවාදීන් බලවත් වෙන්න කලින් ධර්මයේ යටපත් වෙලා ධර්මවාදීන් යටපත් වෙන්න පෙර අවිනේ බලවත් වෙලා අවිනේවාදීන් බලවත් වෙන්න කලින් විනේ යටපත් වෙලා විනේවාදීන් යටපත් වෙන්න කලින් ධර්ම විනය සංගායනා කළ යුතුය සංඝයා රැස් කරලා. අන්නේ වෙලාවේ තමයි ඒ වචනයත් එක්ක පිරිනිවන් පා වදාළාට පස්සේ කුසිනාරාවේ ශ්‍රී දේහය ආදාහනය කරන මොහොතේ ඔය වෙච්ච සිදුවීමත් එක්ක තමයි ප්‍රථම ධර්ම සංගායනාවට හේතුව සකස් වුනේ. එතනින් තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මූලිකත්වයේ ගන්නේ ධර්ම සංගායනාවක් කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ඉක්ම යන අද වගේ නිකිණි පුන් පොහෝ දවසක මේ ධර්ම සංගායනාව සිදු කළ යුතුයි කියලා දැන් දින තීරණේ වෙලා කතිකාව වෙලා වැඩ කටයුතු සූදානම් වුණා. පින්ගතුනි ඒ සඳහා ස්ථානයක් හැටියට තෝරගත්තේ ඒ සඳහා සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සැපයුවේ අජාසත් රජුරුව. දැන් අජාසත් රජුරුව තුලින් අපි තීරුම් ගන්න ඕන එක කාරණයක් තියෙනවා. ඒ තමයි රජුරුව පාපිස්ටෙක් වෙන්න පුළුවන්. රජුරුව දුරාචාරී හැසිරෙන කෙනෙක් වෙන්න පුළුවන්. රජුරුව ආනන්තරිය අකුසලයක් කරගත්ත තමන්ගේම පියා මරලා පීතෘ ඝාතන අකුසලයක් කරගත්ත මරණින් මත්තේ අපාය යන්න ඒකාන්තෙන් අපාය යන කෙනෙක්. ඒක බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා යමෙක් ආනන්තරි අකුසලයක් තමන්ගේ මව මැරීම පියා මැරීම රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම බුදු කෙනෙකුගේ ශරීරය ලේසලවීම සංඝ බේදේ. එතකොට මෙවැනි පංචානන්තරි අකුසල් වලින් යම් අකුසලයක් යමෙක් සිදු කරලා තිබුණා ඒ ජීවිතේ ඉන්නකම් කාල බීලා ඉඳි මනසෙන් දුක් වෙවි හැද. හැබැයි මරණින් මත්තේ ඊළඟ ජීවිතේ කාන්තෙන් විපාක දෙන ගරුක කර්මයක්. කල්පයක් මහා නිරේ අපාය දුක් විඳින සිද්ධ වෙන අකුසලයක්. හැබැයි එවැනි අකුසලයක් වුණා කියලා මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට ඔය පවකාර රජාට එන්න දෙන්න එපා අපේ ආරාමෙට. එහෙම කියලා සංඝයා ප්‍රතික්ෂේප කරේ නැහැ. ඒ රජුරුවන්ට මේ අපේ ආරාමේ තහනම් එහෙම තහනම් නියෝග දැම්මේ නැහැ. බුදුරජාණන් වහන්සේ පවා අජාසත් දැන් ඔබ දන්නවා මේ බුද්ධ ශාසනයේ පළවෙනි ආරාමේ කරලා පූජා කරේ බිම්බිසාර රජුරු බණහල සෝවාන් වුණා. බුදුහාඳුරන් මුල් කාලේ අග්‍රදායකය. ඒ බිම්බිසාර රජුරුවන්ව තමයි වද දීලා මරලා රාජ්‍ය අත්පත් කරගන්නේ අජාසත් කුමාරයා. එතකොට ශාසනික වශයෙන් ගත්තාම එදා හිටපු ගිහි අයට සාමාන්‍ය තරකානුකූලව සාමාන්‍ය හිතන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බුද්ධ ශාසනයට බුදුහාමුදුරන්ට අනේ මුල් කාලේ උච්චර උදව් කරපු මුලින්ම ආරාමේ හදර වේලුවනේ පූජා කරපු මේ සංඝයාට දන් පැන් දීපු බිම්බිසාර රජුරුවන්ව නේද වද දීලා හිර කුටියක දාලා මේ අජාසත් කියන මේ පාපිෂ්ඨ රජා මැරුවේ. ඒ නිසා සංඝයා ඔහු ප්‍රතික්ෂේප කළ යුතුයි. ඇයි බුදුහාමුදුරු ඒ කෙනාට ඉන්න දෙන්නේ? ඒ වගේ පවකාර රජවරුන්ව ආරාමෙන් එලවන්න ඕනේ. ඔය වගේ තර්ක විතර්ක කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔහු කරන කර්මවල විපාක ඔහු අරගෙන යයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ගේ ධර්මයේ ධර්මානුකූල භික්ෂුන් වහන්සේලාගේ ක්‍රමේ තමයි මිනිමරුවෙක් ළඟට ආවත් ඔහුට ධර්මී කියන එක. ආනන්තරිය අකුසලයක් කරපු කෙනෙක් ආවත් ඔහුට හිත හදාගන්න ඒ මොහොතට ඔහුගේ විපාකේ ඔහු අරගෙන යනවා. හැබැයි ඔහුට ධර්මී කියලා ඔහුගේ හිත සනසන එක. කවුරු ආවත් රජා වුණත් හිඟන්නේ වුණා සාමාන්‍ය මිනිස්සෙක් වුණත් පූජනීය තැනකට සිද්ධාස්ථානයකට භික්ෂුන් වහන්සේලා මුණ ගැහෙන්න බුදුහාඳුරු මුණ ගැහෙන්න ඒ එන හැම කෙනාටම ධර්මයෙන් අනුශාසනා කිරීම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයාගේ යුතුකම. එතකොට එදා බුදුරජාණන් වහන්සේ අජාසත් රජතුමාට පිහිට වුණා. බුදුහාඳුරු හෝ ප්‍රතික්ෂේප කරේ නැහැ. ඔහු තමන්ගේ වරද පිළිගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හඬා වැළපෙමින් තමන්ගෙන් වෙච්ච වැරදි අඩුපාඩු බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පාපොච්චාරණය කරමින් හඬා වැළපුණා. බුදුරජාණන් වහන්සේ ඔහුට දහම් දෙසු දේශනාව බුද්ධ දේශනාවල බොහෝ සූට දේශනා ප්‍රමාණයක් තියෙනවා. අජාසත් රජුරුවන්ට බුදුහාඳුරු දේශනා කරපු දේශනා. දැන් බලන්න එහෙම කෙනෙකුට කරුණාව අනුකම්පාව දැක්වීම තුළ ඔහු කොච්චර බුදුරජාණන් වහන්සේ ගැන අවසාන කාලේ ශ්‍රද්ධාවක් ඇති කරගත්තද කියන්නේ. අජාසත් රජුරෝ තරං බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කාලේ වෙනකොට ශ්‍රද්ධාවන්ත රජෙක් පෘථජ්ජනයන් අතර මනුලව දකින්නේ කියලා සක්‍රදේවියන් අජාසත් රජුරුවන්ගේ ශ්‍රද්ධාව දැකලා ප්‍රකාශයක් කරන මේක ධර්මයේ සඳහන් වෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට සක්‍රදේවියන් කියනවා පෘථජ්ජනයන් අතර ඒකට හේතුව සෝවාන් වෙන්න පෙර පිනක් තිබිලා තියෙනවා. හැබැයි ඊට පෙර පාප මිත්‍ර සේවනයේ නිසා පීත්‍රු ඝාතන අකුසලයක් කරගෙන සෝවාන් වෙන්න තිබ්බ පින වහගත්තා. ආනන්තරි අකුසලයක් කරපු කෙනෙකුට ඒ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව ඇහිලා යනවා. හැබැයි පෘථජ්ජනෙක් හැටියට වුණත් සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ ඒ තරම් කෙනෙක් මනුලව හිටියේ නෑ කියන අන්තිම කාලේ පිංගතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන ආරංචිය අජාසත් රජුරවන්ට කන වැටෙද්දී රාජකීය අමාත්‍යරු කල්පනා කරා මේ පණවිඩේ නම් රජුරවන්ට කියද්දී රජුරු මැරිලා වැටෙන්නත් පුළුවන්. රජුරවන්ට මේ වගේ අසනීපයක් තියෙනවා. ඒ නිසා බේත් ඔරු තුනක් හදලා ඒ බේත්තරුවට කරවටක් බස්සලා රජ්ජුරුවන්ට වෛද්‍යවරු වට කරගෙන තමයි පණවිඩේ දැනුම් දුන්නේ. තුන් වතාවක් සිහිසුන් වුණා කියන්නේ. ඒ අජාසත් රජ්ජුරුව තමයි ප්‍රථම ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය දුන්නේ. එහෙමනම් අද ඔබ මම මේ බණ අහන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගානක් පුරා. අද අපි බුද්ධ දේශනා පොත්පත්වලින් හරි ශ්‍රවණය කරන්නේ කියවන්නේ මේ ධර්මයේ ආරක්ෂා වුණේ 80 දහසක ධර්මයේ සංගායනා කරන්න එදා සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දෙමින් ඒ කටයුතු සියල්ල සංවිධානය කරන්න මූලිකත්වයේ ගත්තේ මේ අජාසත් රජුරු. බලන්න රජ කෙනෙක් සම්බුද්ධ ශාසනය තුල අර වගේ ආනන්තරි අකුසල් කරපු රජ කෙනෙක් සාමාන්‍ය ගත්තු මිනිමරුවි තමන්ගේ පියා මරපු රජේ බුදුහාඳුරන්ටත් මුල් කාලේ හතුරුකම් කරපු රජේ දේවදත්තත් එක්ක එකතු වෙලා බුදුරජාණන් වහන්සේව මරන්න තරම් සැලසුම් හදපු රජෙක් මේ. හැබැයි ඒ රජුරුවන්ව මොන තරම් දමනී කරලා ඔහුගේ ජීවිතේ ඒ පාපී අකුසල් මොන තරම් ජීවිතේ වෙනස් කරන්න මේ උතුම් ධර්මයේ බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයන්ට මේ ධර්මයට හැකියාව ලැබුණත් පින්වතුනි අද වගේ නෙකිනි පුන් පොහෝ දවසක 500ක් මහරහතන් වහන්සේලා සංවිධානය වුණා මේ ධර්ම සංගායනාව සිදු කරා. සප්තපරණී ගුහාව ඉදිරිපිට අදත් දඹදිව ගිය කෙනෙකුට රජගහනුවර සප්තපරණී ගුහාව පිහිටි තැන එතන ඉදිරිපිට දකින්න පුළුවන්. බොහෝ අය ගිහිල්ලා වන්දනා කරලා ස්ථානෙට ගිහිල්ලා ඒ ධර්ම සංගායනාව පවත්වපු ආකාරය සිහි කරලා වන්දනා කරලා එනවා. ඒ ගුහාව ඉදිරිපිට මේ ගුහාව අස්සේ නෙමෙයි ඉදිරිපිට හදපු මණ්ඩපයක් මත තමයි ඒ සංගායනාව සිදු වුණේ. එතකොට මේ වෙනුවෙන් එදා වැඩ හිටිය ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේලා 500ක් තෝරගත්තා. හැබැයි ආනන්ද හාමුදුරුව අවශ්‍යම කෙනෙක් උන්වහන්සේ වෙනකොට සෝවාන් කෙනෙක් හැටියට විතරයි හිටියේ. බුදුහාඳුරු පිරිනිවන් පානකොට ආනන්ද හාඳුරු රහත් වෙලා හිටියේ නැහැ. භික්ෂුන් වහන්සේලා ආනන්ද හාඳුරුවන්ව උනන්දු කරා. ආනන්දේ සංගායනාවට සියල්ල දැන් සූදානම්. ලබන ඇසල පුන් නිකිනි පුන් පොහෝ දවසේ සංගායනාව පැවැත්වෙනවා. සප්තපරණී ගුහාව ඉදිරිපිට ඔබ නැතුව මේක කරන්න බෑ. ඔබ තමයි ධර්මයේ දරාගත් කෙනා ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ. ඔබ තමයි ධර්මයේ හොඳින් මතක තියාගෙන 84,000ක ධර්මස්කන්ධි දරාගෙන ඉන්නේ. ඔබ අවශ්‍යම කෙනෙක්. නමුත් ඔබ කෙලෙස් සහිත කෙනෙක් හැටියට සංගායනාවේ වාඩි වුණොත් අනාගතේ කවුරු හෝ අන්‍ය තීර්ථකයන් මේ ශාසනයට චෝදනා කරන්න බලාගෙන ඉන්න අය අනාගතේ හරි කියාවි ඔය සංගායනාව කෙලෙස් සහිත අයත් වාඩි වෙලා හිටිය. ආනන්ද හාමුදුරුව මුල්ක ලැඟිල්ල දික් කරයි. ඒ නිසා සතර අගතියෙන් යුක්තයි. ඔය සංගායනාවට තමන්ගේ අදහසුත් දාලා ඔය ඕක හරියට පිළිගන්න බෑ කියලා කවුරු හරි චෝදනා කරයි. ඒ නිසා රහතන් වහන්සේලාගෙම නික්ලේශී උත්තමයන් වහන්සේලාගෙම මේ සංගායනාව සිදු කළ යුතුයි. ඔබ වහන්සේ වීරිය වඩන්න. ඔබ වහන්සේ කොහොමාර වීරිය වඩන්න. ආනන්ද හාමුදුරුවන් උනන්දු කරා. උන්වහන්සේ සංගායනාව පැවැත්වෙන්නේ හෙටනම්. කලින් දවසේ රාත්‍රී උන්වහන්සේ හිත හදාගෙන භාවනා කරන්න පටන් ගත්තා. පින්වතුනි, ආනන්ද හාමුදුරුවෝ ගැන ධර්මයේ සඳහන් වෙන උන්වහන්සේ බොහොම සංවේදී කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් වැඩිපුරම කියවෙච්ච වචනේ ආනන්ද කියන වචනේ. අවුරුදු 25ක් බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ. ඒ වගේම ඊට කලින් බුදුහාඳුරු බුදු වෙච්ච තැන ඉඳන් දේශනා කොට වදාළ සියලු දේශනා ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ නැවතත් දේශනා කරා. ආනන්ද හාමුදුරුවෝ තමයි 84 දහසක ධර්මස්කන්ධෙම දරාගත්තේ. උන්වහන්සේගේ ඉල්ලීම. උන්වහන්සේ නැති තැන යම් දේශනාවක් කරාද ඒ දේශනාව නැවත බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට සිහි කළ යුතුයි. මොකද උන්වහන්සේ තමයි මේ දේශනා කටපාඩමින් දරාගෙන අනාගතය අරගෙන යන සසර පාරමී පුරාගෙන එන කෙනා. ආනන්ද උණු පැන් ටිකක් ලෑස්ති කරන්න. ආනන්ද සිසිල් පැන් ටිකක් ලෑස්ති කරන්න. ආනන්ද තථාගතයන් වහන්සේ චාරිකාවක පිටත් වෙනවා ගමනට සූදානම් කරන්න, පාට සිවුරු සූදානම් කරන්න. බුදුරජාණන් වහන්සේ දවසට කී වතාවක් නම් ආනන්ද කියලා බුදුමුවින් කතා කරනවා. ආනන්ද හාමුදුරුව මේ ගැන සිහි කර කර, අනේ අද තථාගතයන් වහන්සේ වැඩ සිටියනම් මේ වෙලේ උන්වහන්සේ දහම් දෙසන වෙලාව, මේ වෙලාවේ උන්වහන්සේ සක්මන් කරන වෙලාව, මේ වෙලාවේ උන්වහන්සේ පැම් පහසු වෙන වෙලාව, ඒව සිහි කර කර ආනන්ද හාමුදුරුව දුක් වෙවි පසුතැවි තැවි හඬා වැළපෙමින් හිටියේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් යන තැන සංගායනාවට කටයුතු සූදානම් කරලා කටයුතු ඔන්න මෙන්න තියෙද්දී භික්ෂුන් වහන්සේලා ආනන්ද හාමුදුරුවන්ව නැවත නැවත උනන්දු කෙරුවා. ආනන්ද, ඔබ වීරිය වඩන්න, මේ සංගායනාවට ඔබ අවශ්‍යමයි. ඊට පස්සේ තමයි උන්වහන්සේ හිත හදාගෙන ධර්මය මෙනෙහි කරමින් එදා දවසේ භාවනා කරේ. පින්වතුනි, සංගායනා සභාවේ උදෑසන රාත්‍රී වීරිය වඩලා භාවනා කරලා ධර්මයේ මෙනෙහි කරලා සංගායනා සභාව පැවැත්වෙන දවසේ උදෑසන සතර ඉරියව්වෙන් තොරව කෙලෙසුන්ගෙන් මිදලා රහත් උනේ. ඔබ ආනන්ද හාමුදුරුවෝ ගැන මේ කාරණේ අහලා ඇති, සතර ඉරියව්වෙන් තොර රහත් වුණා කියලා. සාමාන්‍යයෙන් කෙනෙක් ධර්මයේ භාවනා කරන ඉරියව් තියෙනවා, වාඩි වෙලා භාවනා කරනවා, හිටගෙන සක්මනේ භාවනා කරනවා, නිදාගෙන ඉන්න ඉරියව්වෙන් භාවනා කරනවා. මෙන්න මේ ඉරියව් හතර, තිට්ටං, චරං, නිසින්නවා, සයානවා, භාවනා කරන ඉරියව් හතර. හැබැයි ආනන්ද හාමුදුරුව රහත් වෙන්නේ උන්වහන්සේ ධර්ම මානසිකාරේ ධර්මෙන් නිතර නුවණින් විමසමින් ධර්මයේ දරාගෙන ඉන්න කෙනා එදා භාවනා කරලා ධර්මයේම මෙනෙහි කර කර උන්වහන්සේ ඇවිදගෙන ඇවිල්ලා ඇදේ වාඩි වුණා. හිස කොට්ටෙට තියලා ඇලවෙන්න ධර්ම මානසිකාරේ එක පාදයක් ඔසවලා කොට්ටෙට හිස තියන්න ඇලවෙනවා සමගමයි උන්වහන්සේගේ හිත කෙලිසුන්ගෙන් මිදිලා උතුම් අරහත්ත්වයට පත් වෙන්නේ. එතකොට ඒකෙදි ඔබ තේරුම් ගන්න ඕනේ, මේ ඉරියව්ව නිසා රහත්තා නෙමෙයි. කොට්ටෙට ඔළුව තියන්න සූදානම් වෙන එක රහත් වෙන්න ක්‍රමයක් නෙමෙයි. ඒ වෙලාවේ උන්වහන්සේගේ හිත තිබුණේ ධර්ම මානසිකාරේ, යෝනිසෝ මානසිකාරේ, ධර්මයේ හිත පිහිටලා ධර්මයේ මෙනෙහි කරමිනොයි උන්වහන්සේ ඒ නිදාගන්න ඉරියව්වට කය යොමු කරේ. ඉරියව් වෙනස් වීම දකිමින් අනිත්‍ය මෙනෙහි කරමින් ධර්ම මානසිකාරේ. එනිසා ධර්ම සම්මර්ෂණේ ධර්ම මානසිකාරයේ තුල ඕනම මොහතක හිත කෙලිසුන්ගෙන් මිදලා ධර්මාවබෝධයට හිත සකස් වෙන්න පුළුවන්. අද වගේ පුන් පොහෝ දවසක, නිකිනි පුන් පොහෝ දවසේ උදෑසන ආනන්දයන් වහන්සේ කෙලිසුන්ගෙන් මිදිලා ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. උන්වහන්සේ කල්පනා කරා මම සාමාන්‍ය කෙනෙක් හැටියට ඇවිදගෙන සංගායනා සභාවට ගිහිල්ලා වාඩි වුණොත් අනෙක් අය මං ගැන සැක කරාවි. උන්වහන්සේ වීර්ය වැඩුවේ නෑ, රහත් වෙලා නෑ, ඔන්න සෝවාන් වෙලා විතරයි ඉන්නේ. උන්වහන්සේ සංගායනාවේ ඇවිල්ලා වාඩි වුණා. ඒ නිසා සියලු දෙනාට උන්වහන්සේගේ නික්ලේශී භව ඔප්පු කරමින් උන්වහන්සේ සංගායනාවේ වැඩ සිටින්න පෙළහර පෑමක් සිදු කරා සංගායනා සභාව. අද වගේ දවසක උන්වහන්සේ වැඩ සිටිය තැනින් අභිඥා පාදක ධ්‍යානයකට සමවැදිලා පොළොව ඇතුලෙන් කිමිදිලා සංගායනා සභාවේ තමන්ගේ ආසනයේ මතින් මතුවෙලා අහසට පැන නැගලා අහසේ පළඟක් බැඳගෙන වැඩ ඉඳලා පෙළහර පාලා තමයි කියනවා උන්වහන්සේ ආසනයේ මත වැඩ සිටි. සියලු දෙනා සැක දුරු කරගත්තා. ආනන්දයන් වහන්සේ උතුම් අරහත්වයට පත් වෙලාමයි මේ වැඩම කරේ කියලා 500ක් රහතන් වහන්සේලා සූදානම්. අද වගේ පුන් පොහෝ දවසක රජගහනුවර සප්ත පරිමේ ගුහාව ඉදිරිපිට හැබැයි මූලිකත්වයේ ගත්තේ මේ බුද්ධ ශාසනයේ තුල බුදුහාඳුරු පිරිනිවන් පානකොට හිටිය ශ්‍රේෂ්ඨතම කෙනා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් 500ක් රහතන් වහන්සේලා එකතු වෙලා මෙන්න ධර්මය, මෙන්න විනය, මෙන්න සම්බුද්ධ ශාසනය කියලා බුද්ධ දේශනා සියල්ල සජ්ජහායනා කරමින් සංගායනා කරලා වෙන වෙනම කොටස් වලට දැන් අද අපි මේ නිකාය හැටියට දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා එතන නිකාය කියන්නේ කොටස. දීර්ඝ දේශනා ඇතුළත් කොටස අවුරුදු 45ක් පුරා දේශනා කරපු බුද්ධ දේශනා අතර දීර්ඝම දේශනා ඇතුළත් කොටස දීඝ නිකාය. මධ්‍යම ප්‍රමාණි දේශනා ඇතුළත් කොටස මජ්ඣිම නිකාය. විශේෂ මාතෘකා යටතේ එකතු කරගත් දේශනා පෙළ ගැස්සුව සංයුත්ත නිකාය. අංක වශයෙන් පිළිවෙලට උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා එකක් ගැන ඒකක නිපාතේ, කොටස් දෙකක් ගැන දුක්ඛ නිපාතේ, කොටස් තුනක් ගැන තික නිපාතේ, කොටස් හතරක් ගැන චතුත්ථ නිපාතේ, මේ විදිහට අංක පිළිවෙලින් උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා අංගුත්තර නිකාය. ඊළඟට කුද්දක නිකාය යටතේ කොටස් ගොඩාක් තියෙනවා. ධම්ම පද උදාන, ඉති උත්තක, තේර තේරී ගාථා, අපේත වත්තු, විමාන වත්තු, සුත්ත නිපාතේ, කුද්දක පාඨ, ජාතක පාළි, ඔය වගේ කොටස් ගණනාවක් වෙන වෙනම එකතු කරලා පොදු නමක් තිබ්බ කුද්දක නිකාය. ඊළඟට විනය දේශනා, පරාජිකා, පාලි පාචිත්ති, පාලි පරිවාර, පාලි චුල්ලවග්ග, පාලි මහාවග්ග, පාලි, මේ වගේ වෙන වෙනම සංගායනා කරලා ඒවා වෙන වෙනම කොටස් වශයෙන් නම් කරා. එතකොට මේ අතර අභිධර්මයේ පව සංගායනා වෙලා තියෙනවා. අපි ධර්ම විනය කියලා කිව්වට ධර්මයේ ධර්ම අභිධර්ම හැටියට, විනය අභිවිනය හැටියට හැදින්වෙන. මොකද අපිට පේනවා ආනන්ද හාමුදුරන්ගේ තේර ගාථාවේ සඳහන් වෙනවා උන්වහන්සේ පිරිනිවන් පාන පෙර දේශනා කරනවා මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා 82,000ක ධර්මස්කන්ධ මන් ධාරණය කරගත්තා. ශ්‍රාවක දේශනා හැටියට 2000ක් ධර්මස්කන්ධ මන් දරාගත්තා. මා දරාගෙන ඉන්න සම්පූර්ණ ධර්මස්කන්ධය 84,000යි කියලා ආනන්ද හාමුදුරු පිරිනිවන් පාන පෙර තීර ගාථාවේ සඳහන් වෙයි. ඒ 84,000ක ධර්මස්කන්ධේ බෙදෙන්නේ සූත්‍ර පිටකයේට ධර්මස්කන්ධ 21,000යි. විනය පිටකයේට ධර්මස්කන්ධ 21,000යි. එතකොට 21,000 දෙකක් කියන්නේ 42,000යි. ඊළඟ 42,000ම එන්නේ අභිධර්ම පිටකයට. එහෙමනම් ආනන්ද හාමුදුරුව පළවෙනි ධර්ම සංගායනාවේදී ඒ 84,000ක ධර්මස්කන්ධෙම සංගායනා කරා කියන්නේ අභිධර්මයත්, සූත්‍ර, විනය, මේ සියල්ල සංගායනා වුණා. එහෙම සංගායනා කරලා ඒ රහතන් වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවල් හිටියා. ඒ අයට කොටස් වශයෙන් පැවරුවා මෙන්න මේ කොටස කටපාඩමින් සජ්ජහායනා කරගෙන පරම්පරාවෙන් ඉස්සරහට අරගෙන යන. මොකද පින්වතුනි ඒ කාලේ පොත්වල ලියලා අද වගේ පිටපත් කරලා සටහන් තියාගෙන එහෙම ක්‍රමයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තිබ්බේ. සුතා හොඳට අහන, දතා ඇසුදී ධාරණය කරගන්න, වචසා පරිචිතා වචනින් පුරුදු කරනවා, මනසානුපෙක්කිතා නුවනින් විමසනෝ දිට්ඨියා සුප්පටි විදයක තමන්ගේ අවබෝධයක් බවට පත් කරගන්න. එනිසා අද වගේ නිකිනි පුන් පොහෝ දවසක මේ ධර්මී සංගායනාවනේ ප්‍රථම ධර්ම සංගායනාව සප්ත පරණී ගුහා ඉදිරිපිට මාස හතක් පැවතුන. අජාසත් රජ්ජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහයි මූලිකත්වය යටතේ මේ ධර්ම සංගායනා පවත්වල මෙන්න ධර්මයේ මෙන්න විනේ මෙන්න සම්බුද්ධ ශාසනය කළ ස්ථාපිත වුණ. ඒ වගේම ආනන්ද හාමුදුරු ආනන්දයන් වහන්සේ උතුම් අරහත්වයට පත්වෙච්ච පුන් පොහෝ දවස. උන්වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටියා කියලා සඳහන් වෙන ආනන්ද හාමුදුරු ඒ කාලේ අදට වඩා දීර්ඝායුෂ තිබුණා. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. මේ සම්බුද්ධ ශාසනයේ වැඩිම කාලයක් වැඩ සිටි බක්කුල මහරහතන් වහන්සේ උන්වහන්සේ අවුරුදු 160ක් වැඩ ඉඳලා තියෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභින්ගෙන් අග්‍රම කෙන අවුරුදු 150ක් වැඩ හිටියා. ඊළඟට ආනන්ද හාමුදුරු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටියා. විසාකා උපාසිකාව අවුරුදු 120ක් ජීවත් වුණා. එතකොට මේ වගේ අපිට පේනවා අදට වඩා එදා ආයුෂ වැඩි කාලයක්. බොහෝ ආයුෂ දීර්ඝායුෂ වින්දනය කරා. තී අතර විශේෂයෙන් බක්කුල මහරහතන් වහන්සේ ගැන සිහිපත් කරද්දී අද නිකිනි පුන් පොහෝ දවසේ හවස් වරුවේ ඔබ දන්නවා අපි හොරණ සීල සුවර්ණ ගිලම් භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමිය ගිලම් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් රෝහලක් බඳු ආයතනයක් අපි ඉදි කරලා භික්ෂුන් වහන්සේලා 35 නමක් පමණ නිවාසිකව නවත්තගෙන සියලු වෛද්‍ය ප්‍රතිකාර කරමින් අපි ආයතනේ පවත්වගෙන යන මේ අසීරු කාලයක් අපි කාටත් අමාරුයි. නමුත් මේ අසීරු කාලේ මේ කොරෝනා වසංගත කාලේ මේ ආර්ථික ප්‍රශ්න තියෙන කාලේ පවා අපි ගිලම් භික්ෂුන් වහන්සේලා බොහෝම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් උන්වහන්සේලාගේ වෛද්‍ය ප්‍රතිකාර සිදු කරමින් රැක බලා ගනිමින් සීල සුවර්ණ පුණ්‍ය භූමිය කටයුතු පවත්වාගෙන යන. ඒ පුණ්‍ය භූමිය අපි බක්කුල මහා සෑය නමින් බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් අඩි 130ක් පමණ උස චෛත්‍ය ඉදි කරනවා. මේ චෛත්‍ය කටයුතු අපි දැන් වසර කීපයක් මේ චෛත්‍ය ඉදිකිරීම කටයුතු සිදු කරනවා. නමුත් පසුගිය කාලේ මේ වසංගතය සමග ඇති වෙච්ච රටේ ආර්ථික ප්‍රශ්නත් එක්ක අපි චෛත්‍ය කටයුතු යම් ප්‍රමාද කරන්න සිද්ධ වුණා. මොකද අපි බොහෝ සමාජ සේවා කටයුතු වලට මුල් තැන දුන්නා. ගිලම් භික්ෂුන් වහන්සේලා රැකගන්න, උන්වහන්සේලා ආරක්ෂා කරගන්න අපි මූලිකත්වයේ දුන්නා. බක්කුල මහා සෑය කටයුතු බොහෝමයක් දැන් අවසන් අධිරේ පවතින්නේ. ඉතින් ලබන වර්ෂයේ වෙනකොට බක්කුල මහා සෑය සම්පූර්ණයෙන් අවසන් කළ සම්බුද්ධ ශාසනයට පූජා කරන්න අපි කටයුතු සිදු කරනවා. මේ දිනවල චෛත්‍ය අවසන් නිර්මාණ කටයුතු, පිළිම නිර්මාණ කටයුතු සිදු කරනවා. මේ බක්කුල මහා සෑය ඉදිරිපිට අද හවස් වරුවේ මරණයට කැපවෙච්ච ගවයන් බොහෝ පිරිසක් 7 දෙනෙක් පමණ අපි නිදහස් කරගත්තා. අද හවස ඔවුන්ට අභේදාන පින්කමක් සිදු කරනවා. ඒ වගේ අපි සෑම පුන් පොහෝ දවසකම මරණයට කැපවෙච්ච ගවයන් නිදහස් කරලා ඒවා යම් අධීක්ෂණයක් මත ඉතා දුප්පත් අසරණ ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහ කරන පවුල්වලට බාර දීලා ඒ වගේ මේ කටයුතු පසු අධීක්ෂණයෙන් ඒ ගැන සොයා බලන අපි වැඩපිළිවෙලක් අපි උතුම් සත්කාරයට තියුදලා තියෙනවා. ඒ වගේම අද හවස් හරුවේ බක්කුල මහා සෑ ඉදිරිපිට බක්කුල මහා සෑ වන්දනා පින්කමක් රාත්‍රී කාලේ පැවැත්වෙනවා. ඉතින් ඒ නිසා අද නිකිනි පුන් පොහෝ දවසේ හොරණාවට ඒ ආශ්‍රිත සැදැහැවතුන්ට සම්බන්ධ වෙන්න පුළුවන් අය අපි දන්නවා පසුගිය කාලවල පින්කම් වලට අනුවමනාව තිබුණත් මේ ඇතිවෙච්ච තෙල් ප්‍රශ්න ගමන් බිමන් අපහසුතා නිසා බොහෝ දිනෙකට යන්නේ අපහසුණා. ඒ නිසා පුළුවන් අයට අපි ආරාධනා කරන අද හවස් හරුවේ බක්කුල මහා සෑය සිදු කරන්නේ බක්කුල මහා සෑය වන්දනා පින්කම රාත්‍රී කාලේ පින්කමට සම්බන්ධ වෙන කපෘ පූජා සුදුදු පූජා ආදී පින්කම් එක්ක සිදු කරන බක්කුල මහා සෑය පින්කම. ඒ වගේම මේ බක්කුල මහා සෑයේ තැන්පත් කරන උත්තම ධාතුන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා කේශ ධාතුන් වහන්සේලා වගේම මහරහත් ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් බක්කුල මහා සෑයේ තැන්පත් කරන්න අපිට ලැබිච්ච ධාතුන් වහන්සේලා සීල ස්වර්ණ පුණ්‍ය භූමිය උතුම් ධාතු මන්දිරයේ තුල වැඩ සිටිනවා පුද පූජා පවත්වමින්. ඒ වගේම මීට වසර 2-3කට පමණ පෙර මේ වසංගතය ආරම්භ වෙන්න පෙර තායිලන්තයේ සංඝරාජ මාහිපාණන් වහන්සේ විසින් බොහොම ගෞරවයෙන් තායිලන්තෙන් අපිට ඒ රටේ වැඳුම් පිදුම් ලබන උත්තම ධාතුන් වහන්සේලා නිදාම් වස්තු බක්කුල මහා සෑය වෙනුවෙන් ලැබුණා. ඒ වගේම ලබන මාසේ අපට බොරුම අපේ රටේ උපසම්පදාවල් පවා අපිට නැතිවෙච්ච කාලවල ලැබිච්ච අද මේ වෙනකොට ලක්ෂ 6කට අධික බොහෝ සංඝ පිරිසක් වැඩ සිටින බුරුම රාජ්‍ය අපි මියන්මාරයේ කියනවා මේ රටේ පූජනීය සිද්ධාස්ථාන අපි දන්නවා වර්තමාන කේශ ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩ සිටින්නේ බුරුම රටේ ශ්‍රේදගෝන් මහා සෑය ඔබ දන්නවා තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරන් බුරුම ජාතිකයන් හැටියට තමයි වෙළඳාමේ කිය ඉතිහාසය සැලකෙන්නේ ඒ බුරුමේ බොහෝ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න බෞද්ධ බණ භාවනා ආගමික වත්පිළිවෙත් ඉහළින් තියෙන තේරවාදී රටක්. ඉතින් අපි කරපු ඉල්ලීම මත ඒ රටේ පූජනීය සිද්ධාස්ථානවල සංඝරාජයන් වහන්සේලා නායක හාමුදුරන් වහන්සේලාගේ බොහොම ගෞරවනීය ආරාධනය මත සැප්තැම්බර් මාසේ 7 වෙනි දින අපි බුරුම ඒ සිද්ධාස්ථානවලට වැඩම කරලා අපේ සදහැවතුම් පිරිසක් සමග ඒ ස්ථාන වන්දනා කරගනිමින් බක්කුල මහා සෑය වෙනුවෙන් බුරුම රාජ්‍යයෙන් අපිට පිදෙනේ උත්තම ධාතුන් වහන්සේලා නිදම් වස්තු පිළිගනිමින් අපි ලංකාවට වැඩම කරන වැඩසටහනක් පින්කම් මාලාවක් ලබන මාසය තුළ සංවිධානය කරලා තියෙනවා. ඒ නිසා අපි මේ රටේ පවතින වර්තමාන තත්ත්වයේ අපි මේ කරන පින්කම් බක්කුල මහා සෑය වෙනුවෙන් ඒ වගේම අපේ රටේ සිදු කරනේ පූජනීය පින්කම් බලන්න පොයි දවසකට කොච්චර පින්කම් කෙරෙනවද. අපි පසුගිය කාලවල රුවන්වැලි මහා සෑය ශ්‍රී මහා බෝධි අටමස්ථාන සොළොස්මස්ථාන පූජනීය සිද්ධාස්ථාන මුල් කරගෙන අපේ රටේ මොනතරම් පින්කම් පසුගිය කාලේ පුරා රට තුල සිද්ධ වුණා. නමුත් මේ ලෝකේ ස්වභාවය තමයි හැමදේම හැමදාම එකම විදිහට පවතින්නේ අනිත්‍යයි. යම් කාලයකට සම්බුද්ධ ශාසනයේ බොහොම බැබලීම බොහෝ පිරිස නිදහසේ පින්කම් කරගෙන වන්දනාමාන කරගෙන බොහෝ ශාසනික කටයුතු පින්කම් සිදු වෙනවා. කාලයකට ඒ කටයුතු එහෙමම ටික ටික ටික ටික යම් යම් එක්ක ස්වභාවික විපත් ආක්‍රමණ කැරලි කෝලහල භීෂණ කාල යම් යම් ආර්ථික ප්‍රශ්න නොසිතන ගැටලු විපත් මත මිනිස්සුන්ගේ මානසික තත්ත්ව කඩාගෙන වැටිලා රටේ කලබල කෝලහල ඇති වෙලා ඒව කාලයකට යටපත් වෙනවා. හැබැයි ආයෙත් මතුවෙනවා. ඒ නිසා අපි මොන ප්‍රශ්න ඇති වුණත් මොන තරම් රටේ ආර්ථික ප්‍රශ්න මොන ගැටලු පීඩා ඇති වුණත් ඔබ ඔබේ සද්ධාවට හානි කරගන්න එපා. අපිට පේනවා රට දිහා බලද්දී බොහෝ වෙලාවට ගැටලු ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න එනකොට බොහෝ පිරිසක් තමන්ගේ ගුණධර්ම රැකගන්න දක්ෂ වෙන්නේ නැහැ. ද්වේෂය වෛරය ඉරිසියාව මිනිස්සු එකිනෙකා එකිනෙකා දිහා බලන්නේ තරහෙන් වෛරයෙන් ඉරිසියාව ඒ තුළ නොයේ ගැටුම් කෝලාහල මානසික පීඩන මේවත් එක්ක තව තවත් අපි අවුලෙන් අවුලට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ වෙලාවේ මේ අසීරු වෙලාවේ අපි අපිට සමහරවල් රට හදන්න බැරි වෙයි. සියලු දෙනා ලෝකේ බොහෝ වෙලාවට මේ ඔක්කොම හදන්න ඕන වෙනස් කරන්න ඕන ඒ සිතුවිලි අපි හිතුවට අපි හැම වෙලාවෙම අපේ ජීවිතේ හදාගෙන ඔබ ඔබේ අඩුපාඩු හදාගෙන ඔබ හැදෙන්න උත්සාහ ගන්න. ඒ විදිහට සමාජේ නිවැරදි වෙනකොට මිනිස්සුන්ට යහපත් පරිසරයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ ඔබ ඔබේ ගුණධර්ම ටික රැකගන්න. හොඳට පන්සිල් රකින්න. මේ අසීරු වෙලාවේ ඔබට තියෙන එකම රැකවරණේ ආරක්ෂාව ඔබේ සීලය, ඔබේ සද්ධාව, ඔබ රකින්න ගුණධර්ම. ඒ නිසා සමහර වෙලාවට ඔබට පින්කම් වලට යන්න බැරි වෙයි. වන්දනාමාන කටයුතු වලට සම්බන්ධ වෙන්න බැරි වෙයි. වෙනද වගේ නිදහස ගිහිල්ලා පූජනීය සිද්ධාස්ථාන වන්දනා කරමින් පින්කම් කරගන්න බැරි වෙයි. හැබැයි ඒ තුල පසුතැවි තැවි ඒ තුල තවත් ගැටීම් ඇති කරගෙන ඉන්නේ නැතුව කරපු පින්කම් සිහි කරා. අපි ඒ කාලේ මෙහෙම පින්කම් කරා. අපි ඉස්සර මෙහෙම පින්කම් කරා. ඒ පින් සිහි කර කර ඉව බලවත් කරා. ගෙදර ඉඳන් හරි බුදුන් වදින් උදේ හවස බුද්ධ වන්දනාවක් ඔබේ නිවසේ ගෙදර ඉඳන් හරි පුරුදු කරගන්න. ඒ වගේම තුන් සූත්‍රය කියලා පිරිත් ටිකක් කියලා බුදුන් ඇඳලා මේ වගේ කාලෙක මෛත්‍රී භාවනාව බලවත් කරගන්න. මොකද අපිට පේනවා ද්වේෂයේ බලවත් කාලයක්, ගැටුම් බලවත් කාලයක්, මිනිස්සු එකිනෙකා දිහා ද්වේෂයෙන් තරහින් බලන් පුරුදු වෙච්ච කාලයක්. එවැනි පරිසරයක, එවැනි සමාජයක ඔබට ඔබේ හිත රැකගන්න තියෙන ප්‍රබලම ආරක්ෂාව තමයි මෛත්‍රිය. එනිසා මෛත්‍රිය පුරුදු කරන්න. මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම, මෛත්‍රී මනෝ කර්ම පුරුදු කරගන්න. හැම වෙලෙම හිතන්න මගේ වචනයක් නිසා තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා. මගේ කායික ක්‍රියාවක් නිසා තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා. මගේ සිතුවිල්ලකින්වත් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා. ඒ විදිහට ඔබ මේ අසීරු වෙලාව ඔබේ හිත ධර්මයේ පිහිටවාගෙන හිත රැකගන්න. පුළුවන් විදිහට පින්දහම් කරන්න. නැති බැරි කෙනෙකුට මේ ආර්ථික ප්‍රශ්නවලින් පීඩා විඳින වෙලාවේ හැමෝම අසරණ. හැම කෙනෙකුටම මානසික පීඩා, ආර්ථික ප්‍රශ්න, ගැටලු, අසරණකම් තියෙනවා. ඒ නිසා ඔබේ ශක්ති පමණින් ඔබේ අසල්වැසියෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්, ඔබට පුළුවන් මට්ටමට හැමෝටම උදව් කරන්න බැරි වුණත් කුමක් හෝ උදව්වක් කවුරු හෝ වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් වෙයි. එක පවුලකට හරි කාගේ හරි කුසගින්නක් නිවන්න ඔබට පුළුවන් වෙයි. ඒ නිසා ඒ විදිහට හිතන්න, මෛත්‍රී සහගතව හිතන්න, ඔබේ ශක්ති පමණින් පින්දහම් කරන්න, සද්ධාව නැති කරගන්න එපා, සද්ධාව රැකගන්න, සද්ධාවට හානියක් කරගන්න එපා. අඩුම ගානේ ශ්‍රමීන් හරි දැන් අපි හිතමු චෛත්‍යයක් හදනවා. ඔබට මිල මුදලින් ලොකු දෙයක් කරන්න මේ කාලේ බැරි වෙයි. මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක. හැබැයි ඔබ ශ්‍රම දානයකට හරි ශ්‍රමයෙන් හරි සම්බන්ධ වෙලා එවැනි කටයුතු වලට අඩු ගානේ වැලි ටිකක් හලලා, ගඩොල් ටිකක් එවැනි කටයුත්තකට ගිහිලා ඒ මලුව පිරිමැදලා සුද්ධ පවිත්‍ර කරලා බෝ මලුව, ආසනය, චෛත්‍ය මලුව පිලිසතර කරන දෙයකට ශ්‍රමයෙන් හරි ඔබට ගිහිල්ලා උදව් උපකාර කරලා පින් කරගන්න. ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න. පුංචි පුංචි පින හරි ජීවිතේට රැස් කරගන්න. ඉතින් අද වගේ උතුම් පුරුපෝ දවසක මේ ධර්මයේ ශ්‍රවණය කරපුව බොහෝ පිරිස සමාලාවට අද උපෝසතේ සමාදන් වෙලා පන්සල් වලට ගිහිල් අඩුගාන නිවසේ ඉඳන් හරි උපෝසතේ සමාදන් වෙච්ච පිරිසක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයේ තුල පුළුවන් තරම් පින් කරන්න, කුසල් වඩන්න. ඉතින් අද නිකිනි පුන් පොහෝ දවසේ බුදුරජාණන් වහන්සේගේ 80 දහසක ධර්මස්කන්ධේ ප්‍රථම ධර්ම සංගායනාව තුළ සංගායනා වෙච්ච පුන් පොහෝ දවස, ආනන්ද ස්වාමීන් වහන්සේ උතුම් අරහත්වයට පත් වෙච්ච පුන් පොහෝ දවස, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා සේරුවිල මංගල මහා චෛත්‍ය ආරම්භ කරපු ඉදි කරපු දවස, දළදා වහන්සේ වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසාන රන්දෝලි පෙරහැර පැවැත්වෙන පුන් පොහෝ දවස, මේ සියලු පින්වලින් අපේ රටේ මේ ඇති වෙලා තියෙන වර්තමාන තත්ත්වය ඉක්මනින්ම යහපත් අතට හැරිලා මේ රටේ සියලු දෙනාට කායික මානසික සුවපත් භාවයේ සහනේ මානසික පීඩනයේ දුරු වෙලා රට යහපත් තත්ත්වයට පත් කරගන්න මේ සියලු පින් බලෙන් සියලු දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදෙන් වාසනාව ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.
2: මේ මනුස්ස ජීවිතයේ තුල අපිට ලැබිච්ච උතුම්ම ලාභය තමයි බුද්ධ ශාසනය ලැබීම, සද්ධා ලාභය ලබන්න වාසනාව ලැබී අන්නේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඔබ හැම දිනාටම සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන, සීලාදී ගුණධර්ම බලවත් කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුළ උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න, ධර්මයේම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම වාසනාව.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගාකන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
2: භික්ෂුන් වහන්සේ 509කගේ සහභාගිත්වයෙන් රජගහනුවර සප්තපර්ණි ගල්ගුහාවේදී පළමු ධර්ම සංගායනාව පැවැත්වුවේ අද වැනි පොහෝ දිනකයි. වස් කාල සීමාව තුළදී වෙහෙර විහාරස්ථානවල වැඩි වශයෙන් ආගමික කටයුතු සිදුවන අතර භික්ෂුන් වහන්සේ වස් සමාදන් වීමෙන් අතීතේ පටන් මෙම කාල සීමාවේදී විහාරස්ථානවලම වැඩවසති. ඇසරපුර පසළොස්වක පොහෝදා විනය කර්ම සිදුකොට වස් එළඹීමට නොහැකි වූ භික්ෂුන් වහන්සේට නිකිණිපුර පසළොස්වක පොහෝ දිනේදී වස් සමාදන් විය හැකිය. එය පසු වස් එළඹීමයි. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමින් වහන්සේ රහත්භාවයට පත් වූයේද අද වැනි දිනකයි.

චෛතසිකයන්ට හෙවත් සිතේ ඇතිවන ගතිවලට සිත පෙරටුවන්නේය. ඒ ගති සිත තුළ ශේෂ්ඨකොට පවතින් නෝය, සිතින්ම උපදින් නෝය. ඒ නිසා යමෙක් නරක කිලිටි සිතින් යමක් කියයි නම් කරයි නම් කරත්තේ අඳින ගුණා අනුව රෝදය යන්නාක් මෙන් ඔහු ප

චෛතසිකයන්ට හෙවත් සිතේ ඇතිවන ගතිවලට සිත පෙරටුවන්නේය. ඒ ගති සිත තුළ ශේෂ්ඨකොට පවතින් නොය, සිතින්ම උපදින් නොය. ඒ නිසා යමෙක් හොඳ පහන් සිතින් යමක් කියයි නම් කරයි නම් සිරුර නොහැර යන සෙවනැල්ල මෙන් ඔහු පසුපස්සේ සැපය

මට ගැසුවේය, මා පෙරද වූයේය, මා සතු දේ පැහැර ගත්තේය. යනුවෙන් යම් කෙනෙක් ක්‍රෝධ බඳීද ඔවුන්ගේ වෛරය නොසන්සිඳේ.

බැන්නේය, මට ගැසුවේය, මා පැරද වූයේය, මා සතුදේ පැහැරගත්තේය යනුවෙන් යම් කෙනෙක්

ලෝකයේ කිසිදාක වෛරයෙන් වෛරයෝ නොසන්සිඳෙත්, අවෛරයෙන්ම වෛරයෝ සංසිඳෙත්. මෙය පෙර සිට පවතින ස්වභාවයකි.

0: සුදු ලගුවන් ගුදලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: පින්වතුනි, කොට්ටයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? ඔබ අප්‍රමාණව කොට්ට පූජා කරලා ඇති. හිස තබන ඒ කොට්ට කොයිතරම් පූජා කරලා ඇද්ද? කල්පනා කරලා බලන්න, ගෙදරක සාංගික දානයක් පූජා කරන විට ඒ සාංගික දානයට එකතු කරගන්නවනේ ඔබ කොට්ටයක්. එය පූජා කරනවා. නමුත් එහි ආනිසංස සමුදාය ඔබ දන්නේ නැහැ. හැබැයි එය පූජා කළ යුතුවන්නේ සද්ධාවෙන්, ගෞරවයෙන්. සිත සකස් කරගෙන පූජා කරන්න. ඒ පූජා කිරීමේ ආනිසංස හයක් පිළිබඳව සඳහන් වෙනවා. අසන්නේ ආනිසංස වටිනා කොට්ට ලැබෙනවා. සංසාරයේ ඔබට ඒවා නැවත ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සිත එක අරමුණෙහි පවත්වාගෙන විසීමට ශක්තිය ලැබෙනවා. ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන යහපත් ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව ඔබට කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා. සිත සමාධිගත කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. වත්පිළිවෙත්, ආචාර සමාචාර, උතුම් ගුණධර්ම වලින් ඔබේ ජීවිතය පිරිපුන් ජීවිතයක් බවට පත් වෙනවා. බෝධිපාක්ෂික ධර්මයන් හා ත්‍රිශික්ෂාවන්ගෙන් අනුගමනය කිරීමට ඔබට ශක්තිය ලබා ගන්නට පුළුවන්. යහපත් ධර්මානුකූල ජීවිතයකට හේතුවන මඟ කියා දෙන මහා පින්කමක් තමයි කොට්ටයක් පූජා කිරීමේ ආනිසංසය.

සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැතනමකි.

0: පින්වත යම් කෙනෙකු කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවද ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමකව
1: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

මුනිවරින් විසින් දේශනා කරන ලද වන කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.

0: ප්‍රථම ධර්ම සංගායනාව මීට අවුරුදු 2552 කට පෙර කුසිනාරා නුවර උපවර්තන සල්ලේනීදී අපි හැම දිනාගේම සම්බුදු පියාණන් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාවදාලා මේ බව පාවා නුවර සිට කුසිනාරා නුවර දක්වා වැඩම කරමින් සිටි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දැනගන්නට ලැබුණා. අනතුරුව කුසිනාරා නුවරට වැඩම කළ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බොහෝ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම නිසා හඬා වැළපෙන අයුරු දෙක එම හිමිවරුන්ව ධර්මයෙන් සෙනසුවා. මේ අතරදී සුබද්ද නම් භික්ෂූන් වහන්සේ ශෝක කරන හඬා වැළපෙන හිමිවරුන්ට මෙහෙම පැවසුවා. හිමිවරුනි, ශෝක නොකරන්න. අපි මේ මහා ශ්‍රමණයාගෙන් මිදුණා. මෙතෙක් කල් මේ සුදුසුයි මේ නුසුදුසුයි කියමින් අපිව පීඩාවට පත් කළා. දැන් අපිට කැමති දේ කරන්නට පුළුවන්, අකමැති දේ නොකර ඉන්නට පුළුවන්. සුබද්ද භික්ෂුවගේ මෙම අසත්පුරුෂ කතාව ඇසූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ කතාව දුටුවේ ගුරුවරයා ලෙස තබාගත යුතු ධර්ම විනයෙහි පිරිසිදු බව නැතිව යාමේ පෙර නිමිත්තක් ලෙසයි. මේ කාලයේ වෙනකොට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් පිරිනුවන් පා තිබුණු නිසා ධර්ම විනය ආරක්ෂා කර ගැනීමට තමන් මූලික වී ක්‍රියාමාර්ගයක් ගත යුතු බව මහා කාශ්‍යප මහරහතන් වහන්සේට සිතුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ආනන්ද, අනුරුද්ධ, උපාලියන මහරහතන් වහන්සේලා සමග ධර්ම සංගායනාවක් පැවැත්වීමට තීරණය කළා. ඒ සඳහා සුදුසු ස්වාමීන් වහන්සේලා තෝරා ගැනීමට මහා කාශ්‍යප මහරහතන් වහන්සේට බාර කළා. ධර්මයේ සම්පූර්ණියෙන්ම මතක තබාගෙන සිටිය ආනන්ද හිමියන් මේ වන විට රහත් ඵලය ලබා සිටි නැති නිසා උන්වහන්සේගේ අඩුව තබාගෙන රහතන් වහන්සේලා 499 නමක් තෝරාගනු ලැබුවා. ධර්ම සංගායනාව පැවැත්වීමට රජගානුවර සප්තපර්ණී විශාල මණ්ඩපයක් සකස් කළා. මේ කටයුතු සඳහා අජාසත් රජතුමාගෙන් බොහොම සහයක් ලැබුණා. ධර්ම සංගායනාවට පෙරදා රාත්‍රියේදී ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් ඵලයට පත් වූ නිසා උන්වහන්සේ සංගායනාවට වැඩම කළේ රහතන් වහන්සේ නමක් ලෙසයි. ආනන්ද රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 500 නමක් මෙම සංගායනාවට සහභාගී වුණා. බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑමින් අනතුරුව මාස 3කට පසුව යෙදුන නිකිණිපුන් පොහෝ දිනයක තමයි මේ ධර්ම සංගායනාව ආරම්භ කළේ. ධර්ම සංගායනාව කියන්නේ දරුවනේ සම්බුදු පියාණන්ගේ දේශනා පිළිලකට කොටස් කර සැකසීමයි. ඒ වගේම සියලුම ධර්ම විනය ස්වාමීන් වහන්සේලා ඉදිරියේ විවෘත කිරීමයි. මෙහිදී මුලින්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් උපාලි මහරහතන් වහන්සේගෙන් විනයට අයිති සිල්පද හා විනයට සම්බන්ධ අනෙකුත් කරුණු විමසුවා. ඉන් අනතුරුව ආනන්ද මහරහතන් වහන්සේගෙන් ධර්මයේ කොටස විමසනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ වදාළ දීර්ඝ ධර්ම දේශනා එකතු කර දීඝනිකාය ලෙස නම් කළා. එම කොටස කටපාඩම් කරගෙන ඉදිරියට රැගෙන යාම භාර වුණේ ආනන්ද මහරහතන් වහන්සේටත් උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවටත්. මධ්‍යම ප්‍රමාණයේ දේශනා එකතු කර මජ්ඣිම නිකාය ලෙස නම් කළ අතර එය සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය පිරිසට භාර වුණා. ඊට අමතරව සංයුත්ත නිකාය කොටස මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාවටත්, අංගුත්තර නිකාය අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාවටත්, කුද්දක නිකාය සියලූම ස්වාමීන් වහන්සේලාටත්. විනය කොටස උපාලි මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පිරිසටත් භාර වුණා. මෙම ධර්ම සංගායනාව මාස තුනක් පැවතුණු අතර මේ සඳහා රහතන් වහන්සේලා 500 නමක් සහභාගී වුණා. ඒ නිසා මේ ධර්ම සංගායනාව පංචසතිකා සංගායනාව නමින් හඳුන්වනු ලබනවා. දරුවනි, මේ විදියට මහරහතන් වහන්සේලා විසින් බොහෝම වෙහෙස මහන්සි වී රැකගෙන පැමිණි මේ ධර්ම විනය ආරක්ෂා කරගෙන ඉදිරියටත් රැගෙන යාමට අපි කවුරුත් අදිෂ්ඨාන කරගත යුතුයි. හැම දිනාටම තෙරුවන් සරණයි.
1: සොතිගල් කුවන් පෙතලියා.

පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරයි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකව

0: භික්ෂූන් වහන්සේ 509කගේ සහභාගිත්වෙන් රජගහනුවර සප්තපර්ණි ගල්ගුහාවේදී පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ අද වැනි පොහෝ දිනකයි. වස් කාල සීමාව තුලදී වෙහෙර විහාරස්ථානවල වැඩි වශයෙන් ආගමික කටයුතු සිදුවන අතර භික්ෂූන් වහන්සේව සමාදන් වීමෙන් අතීතේ පටන් මෙම කාල සීමාවේදී විහාරස්ථානවලම වැඩ වසති. ඇසරපුර පසළොස්වක පොහෝදා විනය කර්ම සිදුකොට වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේට නිකිණිපුර පසළොස්වක පොහෝ දිනේදී වස් සමාදන් විය හැකිය. එය පසු වස් එළඹීමයි. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ රහත්භාවයට පත් වූයේද අද වැනි දිනකයි.
1: සුදුල ගුවන්විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදුල ගුවන්විදුලිය.

ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණවලින් නිසිලෙස සැරසුනද මේ ජීවිතය බහුරු කෝලම් පාලාගියාක් බඳුය.

0: මහපොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි.
1: ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

සුරාමීරය මජ්ජපමා දට්ටානාවීරමණී සික්කාපදං සමාදියාමි.

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්ම කතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පල කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sedæ sitin yuttava sakas karagattā vū pūjā dravyan buda perahærin budu buda sandaha chaitya rājānan vahanseṭa bodhin vahanseṭa buddha patimā vahanse abiyasa aṭavisī budurajānan vahanseḷā අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා වෙත්වා. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා වෙත්වා. උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදුගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදුගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුත් වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන් පස බිහිත් බඩු, ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

Sadu, sadu, sadu. අපි හැම දිනාම ජයපිරිති ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිති ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ඨ විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත්ති උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්‍රකාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැමදිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණේ ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදයේ රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයා පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
3: සුදිල ගුවන් විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

සුගත තථාගත බුදුරජාණන් වහන්සේ ලෝට මුලින්ම කියා දුන් පණිවිඩය සිත් පිත් නැති ගසකට අනිමිස ලෝචන පූජාව පවත්වා කළ ගුණ සැලකීමයි. සිද්ධාර්ථ මහා බෝසතුන් ලෙස බුදුවන පුත්‍රවණක් වෙසක් පොහෝ දා මෙලොව ජනිත කළ මහමායා මාතෘ දිව්‍ය රාජයාණෝ අදත් අවතිසා දෙව්ලොව සෝවාන් ඵල සමාපත්තියට සමවැදී ගෞතම බුදු සසුන සුරකිමින් වැඩවසති. සිද්ධාර්ථ මහා බෝසතුන්ගේ පියාණෝ අවසන් හුස්ම හෙළීමට මොහොතකට පෙර සෞඛ්‍ය ලෙස නසා රහත් පදවි ලැබූහ.

සිද්ධාර්ථ ගෞතම මහා බෝසතුන් මෙලව ජනිත කළා වූ මහා මායා දේවිය නම් වූ මාතෘ දිව්‍ය රාජයාණන් වහන්සේ මිනිසාගේ සිත නිරතුරු අකුසලයෙන් දැවේ සියලු පුහුදුන් මිනිස්යෝ රාග ద్వේෂ මෝහාදී රෝගයන්ගෙන් ගිලන්ව සිටිති. මේ ලෝකයේ

සෞසත්නට සුබ පිණිස ආත්ම පරිත්‍යාග කළා වූද මානයෙන් මිදුණා වූද ඒ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ බෝසතුන් ලෙස මෙලොව ජනිත කළ මාතෘ දිව්‍ය රාජාණන් වහන්සේ සැමගේ මානය අතුරුදහන් කරන සේක්වා.

සකල ලෝකයාගේම ශෝකය තුරන් කොට මොහඳුර වනසා සදහම් ප්‍රඥාවෙන් සම ආලෝකවත් වනා.

අධික වූ ලෝකය අවිහිංසාවාදී හිංසාව ලේන් තෙමී ඇති මහ පොළොව අමාවැස්සෙන් සෝදා හරින සේවා.

මාතෘ දිව්‍ය රාජානන් වහන්සේ ලොවට ධර්ම ඖෂධ බෙදා දී ඔබ වහන්සේගේ උතුම් දකුණත සත්වයන්ගේ හිස මත තබා

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: භික්ෂුන් වහන්සේ 509කගේ සහභාගීත්වයෙන් රජගහනුවර සප්තපර්ණි ගල්ගුහාවේදී පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ අද වැනි පොහෝ දිනකයි. වස් කාල සීමාව තුලදී වෙහෙර විහාරස්ථානවල වැඩි වශයෙන් ආගමික කටයුතු සිදුවන අතර භික්ෂුන් වහන්සේ වස් සමාදන් වීමෙන් අතීතේ පටන් මෙම කාල සීමාවේදී විහාරස්ථානවලම වැඩ වසති. ඇසරපුර පසළොස්වක පොහෝදා විනය කර්ම සිදුකොට වස් එළඹීමට නොහැකි වූ භික්ෂුන් වහන්සේට නිකිලිපුර පසළොස්වක පොහෝ දිනේදී වස් සමාදන් විය හැකිය. එය පසු වස් එළඹීමයි. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ රහත්භාවයට පත් වූයේද අද වැනි දිනකයි.
2: සිද්ධාර්ථ කුමාරයා උපන් ලුම්බිනිය පිහිටා තිබෙන්නේ මෙකල ඉන්දියාව සහ නේපාලය යන රටවල් දෙකේ දේශ සීමාවෙන් කිලෝමීටර් 10ක් පමණ ඇතුළට වන්නට නේපාලයේය. සිදුහත් උපතින් පසුව ලෝකයාට ලුම්බිනිය පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ ක්‍රිස්තු පූර්ව 249න් පසුවය. ඒ මෞර්ය වංශික ධර්මාශෝක මහා අධිරාජ්‍යයා සිය රාජාභිෂේකයෙන් 20 වස ලුම්බිනියට පැමිණ මෙම පූජනීය අඩවිය වැඳපුදා ගැනීමෙන් අනතුරුවය. අශෝක නිර්දුන් සමග පැමිණි උපගුප්ත මහරහතන් වහන්සේ සිය ඉරිදි බලය යොමු කර සිද්ධාර්ථ කුමාර උප්පත්තිය සිදු වූ ස්ථානය නිශ්චිත ලෙසම පෙන්වා දෙනු ලැබිනි. අනතුරුව එම ස්ථානයේහි ස්මාරක ස්තම්භයක් සහ ශිලා ලේඛනයක් ස්ථාපනය කිරීමට අශෝක අධිරාජයා පියවර ගනු ලැබුවේ මතු එම ස්ථානය ලෝකයාට පහසුවෙන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සලසා දීමේ අභිලාෂයෙනි. පුරාවිද්‍යා කැණීම් මගින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද මායාදේවී ආරාමය සම්බුදු උපතේ 2547 වන සංවත්සරයේ යෙදුණු 2003 මැයි මාස 16 වන වෙසක් පුන් පොහෝ දින මහජනතාව වෙනුවෙන් විවෘත කරනු ලැබුණු අතර එම ආරාමයේ අත්තිවාරමේ නෂ්ඨාවශේෂ බිම් මහලේ දැකිය හැකිය. ආරාමය තුල අශෝක ස්තම්භයට සමාන්තරව පොළවෙන් මතු කරගන්නා ලද පින්වත් කුමරු මව්කුසින් බිහිවන අවස්ථාව නිරූපිත මූර්තියක් පිහිටියේය. මෙහි ආරක්ෂාව සඳහා තද ඝනකමින් යුත් වෙඩි නොවදින වීදුරුවකින් ආවරණය කර ඇත. සතරවරම් දෙවිවරුන් විසින් කුමරුන් පිළිගැනීම සිදු වූ ස්ථානය ස්මරණය කිරීමට ඉදිකළ ථූප සතරක නටබුන්ද මේ ආසන්නයේ දැක ගැනීමට හැකිවේ. ඉතා මෑතකදී එංගලන්තයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ රොබින් කනිම්හැම් ප්‍රධාන පුරාවිද්‍යා කණ්ඩායමක් මායාදේවී ආරාමයේ ඇතුළත භූමියෙහි කරන ලද විශ්මිත තොරතුරු ගණනාවක් අනාවරණය විය. දැනට පවතින මායාදේවී විහාරයේ අඩිතාලමට යටින් භූගර්භයේ පැරණි විහාර ගෘහයක් මෙම කැණීම්වලදී සොයාගෙන ඇත. භූගර්භයෙන් මතු වූ ගොඩනැගිල්ල මහා මායාවන් සිදුහත් කුමරුන් බිහිකරන අවස්ථාවේ තිබුණා යයි සැලකෙන ඓතිහාසික සල්ගස ආවරණය කර තැනු වහලකින් තොර බෝධිගරයක් විය හැකි බව ඔවුහු ප්‍රකාශ කරති. එහි ගරාදි වැටක නටබුන් හමු වී ඇත. ඒ මධ්‍යෙහි තිබූ වලේ සල් වෘක්ෂයේ දිරාගිය කොටස් මතුකර ගැනීමටද ඔවුහු සමත් වී ඇත. හමු වූ පුරාවස්තු කාබන් සමස්ථානිකයේ යොදා පරීක්ෂණයට බඳුන් කළ අවස්ථාවේ එහි අතීතය ක්‍රිස්තු පූර්ව 554 ඈතට දිව යන බව අනාවරණය වුණා.
0: සුදුල ගුවන්විදුලිය සංගයි ඔබ රැඳී සිටින්නේ.
3: පින්වතුනි, එක දවසක් මුගලන් මහරහතන් වහන්සේ ගිජුකුළු පව්වේ ඉඳලා වැඩම කරන විට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මෙන්න මේ දකින ප්‍රේතයා මහා වෙනස්ම ප්‍රේතයෙක්. මේ ප්‍රේතයාගේ ශීර්ෂය හිස මිනිසෙකුගේ වගේ, එවැගේම කඳ, එහෙම නැත්නම් ශරීරය නාගයෙකු වගේ, මුළු ඇඟේම මුළු ශරීරයම ගිනිගෙන දැවෙනවා. නිතර නිතරම මොහු මහා විලාප නගනවා. විලාප නගමින් කෑ ගහමින් හැම තැනම දුවන ස්වභාවය මුගලන් මහරහතන් වහන්සේ දකිනවා. හිස හරියට මිනිහෙක්ගේ වගේ, මිනිස්සෙගේ හිසක් තමයි තියෙන්නේ. කඳ නාගයෙකුගේ කඳක් වගේ තමයි තියෙන්නේ ශරීරය. මේ කාරණාව මුගලන් මහරහතන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේට ඇවිත් කියනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, එහෙම වීමට පෙර සිදු කරපු ක්‍රියාව කුමක්ද කියලා. පෙර ආත්ම භාවයේ සිදු කරපු ක්‍රියාව කුමක්ද කියලා. පින්වතුනි, ඒ අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ හේතුවට කාරණාව පවසනවා. පෙර මේ ප්‍රේතයා මනුලොව ජීවත් වෙන්නකොට මොහුට අයත් කුඹුරක් තිබුණා. ඒ කුඹුර තිබුණි පන්සලක් අසල. පින්වතුනි, මේ පන්සලට යන්නේ කුඹුර මැද්දේ. ඒ නිසා සවසට මිනිස්සු පන්සලට යන විට කුඹුර පාගගෙන තමයි, කුඹුර උඩින් තමයි යන්නට උනේ. මේ ගෝවි මහතා මේක දැකලා ඔහු කල්පනා කරනවා, මගේ කුඹුර උඩින් තමයි බොහෝ ජනතාව යන්නේ. ඒ නිසා එහෙම සිද්ධ වෙන්නේ මේ පන්සල තියෙන නිසා. ඒ නිසා හොඳ වැඩක් කරන්න ඕන කියලා තරහින්, ක්‍රෝධයෙන්, වෛරයෙන් යුතුව පින්වතුනි, මේ පන්සල තියෙන නිසා තමයි මගේ කුඹුර විනාශ වෙන්නේ කියලා සිතලා මුළු පන්සලම ගිනි තියන්නට වුණා. මුළු විහාරයම ගිනිබත් කළා. අන්න ඒ කරපු මහා අකුසල ක්‍රියාවෙන් තමයි මොහු අවීචී මහා නිරයේ බුද්ධාන්තරයක් පුරාවට මේ විදිහට මහා දුක් වේදනා විඳි. මනුස්ස සිරසක් ලබාගෙන, මිනිසෙකු වගේ හිසක් ලබාගෙන, නාගයෙකු වගේ කඳක් ලබාගෙන බලන්න විඳින දුක් වේදනාව, මුළු සිරුරම ගිනි ජාලාවෙන් දැවි දැවි තැවි තැවි අප්‍රමාණ වේදනාවකට පත් වුණා. ඒ සිදු කළේ අර කරපු මහා අකුසල ක්‍රියාව හේතුවෙන්. ඔබට පැහැදිලි කර දෙන්නේ සසර ගමන මහා බියකරු බව. ඔබේ ජීවිතයෙන් මෙවැනි දෙයක් සිදු කරගෙන තිබේ නම්, ඔබේ ජීවිතයෙන් පන්සල සමහර වෙලාවට සාංගික දේ ඔබ පැහැරගෙන තිබේ නම්, එවැගේම ඔබ විසින් පන්සලේ විහාරය, එවැගේම චෛත්‍ය බුදු පිළිම කඩා බිඳ විනාශ කරලා දාලා තිබෙනවා නම්, පින්වුතුනි, මෙන්න මේ කියන මහා පාපී ක්‍රියාවට ඔබටත් එකතු වෙන්න සිදු වෙනවා. එනිසා අවබෝධ කරගන්න, ඒ කාරණාවෙන් සිත ඈත් කරගෙන යහපත් ජීවිතයකට. තෙරුවන් සරණයි.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නයි.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුතිර කුමාරි පෙතලිය.

0: පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවු සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්.

පුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.
1: සුදිලි ගුවන් විදුලියේ

0: විසක්සන පායා ආ එක් අසිරිමත් දිනයක සල්මලින් ගැවසීගත් ලුම්බිනි උයනේ පින්බර පුත් කුමරුවෙකුගේ උපත සිදුවන මොහොතේ දඹදිව් තලයේ තවත් පිටසක නිරංජනා නදී තෙර අභියස ජය භූමියකින් එක්තරා වෘක්ෂයක් මහ පොළොවින් ඉහළට පැන නැගුණා. දිස්පස් වසරක් මුළුල්ලේ ඒ කුමරුවානන් සමගින්ම වැඩුණු මේ මහා වෘක්ෂය අතු ඉති වේදවා දේශාන්විතව නැගී සිටියේ තමන් සොයා ළඟ ළඟම පැමිණෙන ඒ මහා පින්වතානන් වහන්සේට සෙවන සලසන්නට පෙරුම්දම් පුරමින් බලා සිටියක් මිනි. තම පහළවීමෙන් තිස්පස් වසරක් සපිරෙන දින වෙසක්සන මෝද වූ පින්බර රැයි තම සෙවනේ වැඩවිසිමින් වීරය කරන සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට සිහිල් පවන් සලමින් සේනා පිරිවරු පාපී මාරයාගේ අනේක අභියෝග හමුවේ උන්වහන්සේ හුදෙකලා නොකරමින් රැකවර නිසැදුවේ ඒ මහා වෘක්ෂයමයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුදු බව ලබන මොහොතේ අප නොදුටු අසිරි දකින්නට වාසනාව ලද ශ්‍රී ගෞතම බෝධි රාජාණන් වහන්සේ අපිත් සැදැහින් වන්දනා කරමු.
1: සුදිලේ ගුවන් විදුලියේ

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවක්.

භික්ෂූන් වහන්සේ 509කගේ සහභාගිත්වෙන් රජගහනුවර සප්තපර්ණි ගල්ගුහාවේදී පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ අද වැනි පොහෝ දිනකයි. වස් කාල සීමාව තුලදී වෙහෙර විහාරස්ථානවල වැඩි වශයෙන් ආගමික කටයුතු සිදුවන අතර භික්ෂූන් වහන්සේව සමාදන් වීමෙන් අතීතේ පටන් මෙම කාල සීමාවේදී විහාරස්ථානවලම වැඩ වසති. ඇසරපුර පසළොස්වක පොහෝදා විනය කර්ම සිදුකොට වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේට නිකිණිපුර පසළොස්වක පොහෝ දිනේදී වස් සමාදන් විය හැකිය. එය පසු වස් එළඹීමයි. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමින් වහන්සේ රහත්භාවයට පත් වූයේද අද වැනි දිනකයි.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මුල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික

0: මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම්.

0: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි මහානිසංස දායකයි මහා බලගතුයි. සදහැව පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.
1: නමෝ තස්

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත්වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නැහැ.
මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවි පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව.
මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: භික්ෂුන් වහන්සේ 509කගේ සහභාගීත්වයෙන් රජගහනුවර සප්තපර්ණි ගල්ගුහාවේදී පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ අද වැනි පොහෝ දිනකයි. වස් කාල සීමාව තුලදී වෙහෙර විහාරස්ථානවල වැඩි වශයෙන් ආධුනික කටයුතු සිදුවන අතර භික්ෂුන් වහන්සේ වස් සමාදන් වීමෙන් අතීතේ පටන් මෙම කාල සීමාවේදී විහාරස්ථානවලම වැඩ වසති. ඇසරපුර පසළොස්වක පොහෝදා විනය කර්ම සිදුකොට වස් එළඹීමට නොහැකි වූ භික්ෂුන් වහන්සේට නිකිණිපුර පසළොස්වක පොහෝ දිනේදී වස් සමාදන් විය හැකිය. එය පසු වස් එළඹීමයි. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමින් වහන්සේ රහත්භාවයට පත් වූයේද අද වැනි දිනකයි.

0: සුද්ධි ලගුවන් විදිලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: බිම්බිසාර රජතුමාගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව එහි විපාකය කුමක්ද? සංසාරයේ සිදු කරගත් මහා පාපී ක්‍රියාවක් විපාක දුන්නා. අජාසත් පුතා තාත්තාට අප්‍රමාණ වද වේදනා දුන්නා. පිඟුතුනි, නොයෙකුත් වද හිංසා පීඩාවන් සිදු කරලා අවසානයේ මේ පුතා කරන්නේ මොකද්ද? කකුල් දෙක පළලා, යටිපතුල් පළලා, තෙල් ආදිය දමලා, ලුණු දමලා, එච්චර විතරක් නෙවෙයි, ගිනිගෙන දැවෙන කිහිරි අඟුරෙන් පිංවතුනි පුළුස්සන්නට වුණා, පුච්චන්නට වුණා, අප්‍රමාණ වද වේදනාවන් ලබා දුන්නා. පිංවතුනි, මේ සෝවාන් ඵලයට පත් වුණ බිම්බිසාර රජතුමාට ඒ තත්ත්වයට පත් වෙලත් මේ මහා දුකක් විඳීමට හේතුනේ කුමක්ද? පිංවතුනි, පෙර භවයකදී මෙතුමා චෛත්‍ය වටේ, බෝමලුව වටේ, චෛත්‍ය මිදුලේ බෝමලුවේ පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. අන්න ඒ මහා අකුසල කර්මෙන්, මහා පාපී ක්‍රියාවෙන් තමයි මේ ආත්ම භාවයේ මේ මහා දුක් විඳින්නට සිදු වුණේ. එනිසා ඔබ අවබෝධ කරගන්න, විහාරයට, පන්සලට, පන්සල භූමියට, තුරුණුවන් වැඩ සිටින ස්ථාන භූමිය ඔබ හිස්වැසුම් පාවහන් ආදී දමාගෙන අගෞරවයෙන් යුක්ත ඔබ කටයුතු කරමින් ඇවිදිනවා නම් පින්වතුනි, ඔබට මෙන්න මේ කියන ප්‍රතිඵලය සංසාරයේ කවදා හෝ ලැබෙනවා. එනිසා ඔබේ ජීවිතෙන් ඔබ මේ ක්‍රියාව සිදු කරගෙන තිබෙනවාද? තිබෙනවා නම් එයට සමාව ලබා ගන්න, තුරුණුවන් කමා කරවා ගන්න, ඉදිරියට ඒ නොකරන්න, මේ පුංචි දේශනාව ඔබේ ජීවිතයට ඒකාත්මික කරගන්න. බෝමලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. චෛත්‍ය මලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. පන්සලේ ගෞරවාන්විතව සිත පිරිසිදු කරගෙන ශ්‍රද්ධාන්විතව සිතින් යුතුව කටයුතු කරන්න. ඔබට පින්වතුනි, සසර දිනා ගන්නට පුළුවන්. තෙරුවන් සරණයි.

ලොවේ තිස්සියල් ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත් වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම් කෙලි සිනාවන්

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක්, තැතිගැම්මක්, ලොමුදැහැ ගැනීමක්, සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ වැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළ සේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලි පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා රාජ චෞර සතුරු බියෙන් තොර වේවා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශා